0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ
1: ඔ මල් හිතුවද එහෙමවා අනික කරණයන ඉගිලට බැරීතිද ඔයා ඉස්කෝල ගීතිනවා සමාවෙන්ට එකත්තර ඉගිලෙන්ට පුළුවන්ද වගේ නිකන් දැන දැනම මං වැරදි ප්‍රශ්නයක් හවද දන්න
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමඟ සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මාව දැකලා හැංගුණානේ
7: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
5: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
8: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සුබදසනක් දැන් වෙලාව දසන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවිය.
2: බොර්ලස්කමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි. නාමල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ එජාපයේ විරෝධය. ජගත් මානව හිමිකම් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්. ටින් මාළුවලට උපරිම සිල්ලර මිලක් නියම වෙයි. අමරිකානු හමුදා කඳුරුවලට ඉරානෙන් ප්‍රහාර.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
2: කළ තියෙන එකම දේ මහේත්‍රාතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
3: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මැතිඅමතුරුන්ගේ වක්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහොදන් ඒව ගැන පරීක්ෂණ?
5: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු යැල්ලීමයි දෙකක්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
9: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
10: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි.
11: තියතර ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
13: මන්නම් හිතන්නේ නැහැ.
11: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
17: වීකන් සියත
18: දශමතකෙන් 98.4 සියත දිවයින පුරා

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාමල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට බොරලස්කමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දීමක්. ටින් මාළුවලට උපරිම සිල්ලර මිලක් නියම වේ. ඇමරිකානු හමුදා කඳුරුවලට ඉලාරයෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ද්‍රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන සඳහන් කළේ බන්ධනාගාරයේ සාමාන්‍ය වාටුවක රඳවා සිටින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ පසුරේ නියෝග කළේ කොළඹ ප්‍රධාන බයිස්රත් අධිකරණය විසින්. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් නාමල් රාජපක්ෂගෙන් පැය 5කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීම සිදු කළා. ඉන් අනතුරුව අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන බයිස්රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. නාමල් රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා වන්නේ 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා බිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවටයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකටද මෙමගින් චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසු අපමත මුදාහැරුණා. අපමත මුදාහැර සිටියේදී කපිල චන්ද්‍රසේන පසුගිය මැයි මස 8 වනදා මියගොස් සිටි අතර එසේ දිවි නසා ගැනීමක් බවයි පොලිසිය පැවසුවේ. මෙතර අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඊ අපමත මුදාහැරින් ලැබුවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ අල්ලස්සූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා මගින් අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ මේ මාස 12 වනදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි. මෙතර ආණ්ඩුවේ මර්ධනවලට බිය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
3: දැන් අනුරකුමාර් දිසානායකට ඕනේ ගම්වලට ගිහිල්ලා 100%ට කුහකයන් ටික සන්තෝෂ කරන්න ඕන කරන දේ තමයි ඔහු ලබා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි අනුරකුමාර් දිසානායකගේ හිතනවා නම් අපිට හිරගෙවල් පෙන්නලා අපිව නවත්තන්න පුළුවන් කියලා එයාට වැරදිලා.
2: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කළ ජන රැලිය 12 වන දින නියත වශයෙන්ම පවත්වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන ප්‍රකාශ කළේ.
4: මේ දේශපාලන පීඩාවට එතුමා දැන් අවුරුදු 11ක් තිස්සේ මුණ දෙන 2015 විතරනේ මේ කතන්දර. මොකක්ද වෙන්නේ කියන එක අපේ පාලනයෙන් බැහැර කාරණාවක්. 12 වෙනිදා රැස්වීම නිශ්චිතවම තියෙනවා.
2: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
5: කළුතර ගිහිල්ලා කියන්න දෙයක් තියෙන්න ඕනේ. මොකද ජනාධිපතිතුමාට මම එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් එතුමාගේ රැස්වීම මාලා රාජපක්ෂවරුන්ගේ නම කියන්නේ නැතුව නාමල් රාජපක්ෂ පැතුමාගේ නම කියන්නේ නැතුව පුළුවන් නම් ඔබතුමා රැස්වීම මාලාව කරන්න. පුළුවන් නම් ඔබතුමා මේ අවුරුදු දෙකේ රටට කරපු වැඩ ටික කියලා රැස්වීම මාලාව කරන්න. හැබැයි අද 12 වෙනිදාට එන අනුරාධපුරයේ රැස්වීමට බය වෙලා නාමල් රාජපක්ෂ පැතුමාව ලස්සෝ දූෂණ කොමිසමට ගෙනෙල් බය කරන්න හදනවා නම් ඒව කරන්න බෑ. රටේ ජනතාවගේ ප්‍රශ්නේ. ඒ වගේම ගෝවියගේ ප්‍රශ්නේ මූලික කරගත්ත අනුරාධපුර රැලිය අනිවාර්යෙන් කරනවා.
2: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පැවසුවේ ජනතා මුදල් අවභාවිත කළ කිසිවෙක්ට නීතියෙන් ගැලවීමක් නොමැති බවයි.
6: සමහර සිස්ටම් තියෙනවා කඩලා කුඩු කරලා දාන්න ඕනේ. කඩලා කුඩු කරලා දාන්න ඕනේ සමහර සිස්ටම්. ඒ සිස්ටම් මොනවාද? හොර සිස්ටම්. හොරකම් කරන සිස්ටම්. මිනිසුන්ගේ සල්ලි නාස්ති කරන සිස්ටම් තියෙනවා. මහජනයාට වග කියන්නේ නැති දේශපාලන බලය අවභාවිතා කරන සිස්ටම් කඩලා අයින් කරලා දාන්න ඕනේ. ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච පළවෙනි දවසේ ඉඳන් මේ වෙනකන් ජනාධිපතිතුමාගේ ඉඳන් අපේ ගමේ මන්ත්‍රීවරයා, රාජසභා මන්ත්‍රීවරයා වෙනකන් කිසි කෙනෙක් හොරකම් කරනවද? හොරකම් කරන්නේ. හොරකම නතර කරලා තියෙන්නේ. දූෂණේ වංචාව නතර කරලා තියෙන්නේ.
2: ආණ්ඩුවට ජනතා ප්‍රසාද හිමි වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.
7: කිසිම රතු එලියක් නැහැ. අපිට දිගටම තියෙන කොළේ ලිසා නිල් එලි තමයි. නමුත් අපි කොහොමත් ව්‍යාපාරයක් විදිහට ජනතාවත් එක්ක දීර්ඝකාලීනව ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාපාරයක්. ජනාධිපතිතුමාගේ අධික කාර්යබහුලතාව උදාන අමාත්‍යංශ ප්‍රමාණය පොඩි කරලා තියෙනවා. ඒතර සාමාන්‍ය අමාත්‍යංශයක ඔවිත කලින් හිටපු වගකීම් දරපු අමාත්‍යවරු ගත්තොත් 10 12ක් හිටිය. අපි අමාත්‍යංශ 12ක් විතර හිටියා. දැන් 3 දෙනයි. කැමතිවරයන් නියෝජ්‍යමිතුලා දෙන්නේ නැහැ. ඒතර ජනාධිපතිතුමාට ඒ වගේම බරක් තියෙනවා. මොකද මේක පරිවර්තනීය යුගයක්. ඒ නිසා පළවෙනි අවුරුද්ද ඇතුළත ජනතාවට ව්‍යාපෘතිත් එක්ක ගියාට නිකන් ජනතාව ආමන්ත්‍රණය කරන්න කාලය අඩු වුණා.
2: දේශීය ටින්මාලු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ග්‍රෑම් 155 දියර සහිත සහ දියර රහිත මාළු ටින් එකක මිල රුපියල් 220ක් සහ ග්‍රෑම් 425 දියර රහිත සහ දියර සහිත මාළු ටින් එකක් සඳහා රුපියල් 510ක මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 වගන්තියේ ප්‍රකාරව කිසිදු දේශීය සාධන්නෙකු අසුරන්නෙකු වෙදහරින්නෙකු හෝ බෙලින්දෙකු විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම තහනම් පනු ඇත. ගැසට් නිවේදනය අනුව මෙම නියෝගය අද සිට බලාත්මකයි. රට තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර තවදුරටත් ශක්තිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා. එම කාර්යාලයේ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරමින්. එහි දැක්වෙන්නේ ජාතික සමගිය වෙනුවෙන් සහ ජාතිවාදය තුරන් කිරීමට රජය කැප වී කටයුතු කර ඇති බවයි. ඒ සත්‍ය සහ යුක්ති ඉටු කිරීමේ උත්සාහය නැනහිටීමේ අවධානමක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. මොනරාගල අම්පාර බදුල්ල බඩකලපුව සහ නැගිනීර පළාතේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි ඇති විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ සැප්තැම්බර් මාසයේ අගභාගයේ සිට දිවයින පුරා සාමාන්‍ය පරිදි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එල්නිනෝ බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසයේ දක්වා පවතිනු ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
8: සාගර මතුපිට උෂ්ණත්වය ක්‍රමයෙන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්ක මේක මේ පැත්තටත් පැතිරිලා තියෙනවා. ඒ නිසා මේ එල්නිනෝ තත්ත්වයත් එන්න එන්න වර්ධනය වෙනවා. මේ වන විට ඒ කියන්නේ 100%කට ආසන්න වගේ සම්භාවිතාවකින්ම කියනවා. මේ ඔක්තෝබර් ඉඳලා නොවැම්බර් කාලය අතර මේ උපරිමගයට ආවි. ඒ කියන්නේ මේ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට වර්ධනය වේවි කියලා. ඒකත් එක්ක ඇත්තටම ගත්තොත් ලෝකයේ විවිධ කලාපොල ඇසි රටා ඒ වගේම නියඟ ඒ වගේ එතකොට අපි දකුණු ආසියාතික රටක් විදිහට ශ්‍රී ලංකාවේ අපේ වැසිවල වැසි රටා වෙනස් කරනවා. ඒ වගේම පායන එකයි උෂ්ණත්වය කොහොමත් ලෝකෙම ගත්තාම උෂ්ණත්වය මේ හින්දා වැඩි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේම රාත්‍රී කාලයේ දිවා කාලයේ දෙකේම උෂ්ණත්වය ඉහළ යාවි කියලා. අබන වසර ගත්තාම පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔය මාසවල උෂ්ණත්වයත් ඉහළ යාවි වැසි අඩු වේවි. ඒ වගේ වැසි රහිත කාලගුණයක් තමයි අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ.
2: වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ ඉදිරි කන්නයට අවශ්‍ය ජලය මුදහැරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
9: ඉදිරි කන්නය ගැන සඳහන් කරොත් මේ වන විට ලබාගත් තොරතුරු අනුව මොන්සූන් වැස පටන් ගැනීමට පෙර අක්කර 4 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. ඒක වාරි ව්‍යාපාර විදිහට ගියොත් 74% වෙනවා. මේට අමතරව වර්ෂාවත් සමග යෝජනා කරනවා කර 382ක ප්‍රමාණයක් වාරි ව්‍යාපාර විදිහට වාරි ව්‍යාපාර 302ක් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
2: දුම්රිය කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් අවිර වී තිබූ කැලණිවිලි මාර්ගයේ දුම්රිය දහවණේ යථාතාත්වයට පත් කර තිබෙනවා. අවිස්සවෙල දුම්රිය ස්ථානයේ ඊයේ පසු 12:45ට කොළඹ කොටුවබලා දහවණේ වූ දුම්රිය කාර්මික දෝෂයකට ලක් වූයේ කොස්ක මහා වග දුම්රිය ස්ථාන අතරදී. ඒ හේතුවෙන් කැලණිවිලි දුම්රිය මාර්ගයේ පෑ 10කට වැඩි කාලයක් අවිර වී තිබූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවසුවේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ පසු 4ට අවිස්සවෙල බලා දහවණේ වන දුම්රිය සහ පසරු 4:30ට දහවනේ වන දුම්රියද අවලංගු කිරීමට සිදු වුණා. බොරලස්ගමුව මාලනී බුලත් සිංහල මාවත ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. නිවසේ සිටි අදාළ පුද්ගලයා ඉලක්ක කරගෙන ඊයේ රාත්‍රියේ වෙඩිතැබීම සිදු කර තිබුණේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්. මියගොස් සැත්තේ බොරලස්ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
0: International News on Theater.
2: අමරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ පුද්ගලයන් රසක් තුවාල ලබා තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අමරිකාව එල්ල කරන ප්‍රහාර අනුමත කළ නොහැකි බවයි. එක්සත් අරාබි එමිරාජ්‍ය, කුවේට්, බහරින් සහ කලාප යනිකුත් රටවල අමරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමද මේ වන විට ආරම්භ කර ඇති බව ඉරාන හමුදා ප්‍රකාශ කළේ. ඉරාන ගුවන් ආරක්ෂක අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් අලිරේසා එල්හාමි පැවසුවේ අමරිකාව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි. ජලි සිරස්තල නාමල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට බොර්ලස්කමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දීම. තින් මාළු වලට උපරිම සිල්ලර මිලක් නියම වෙයි. අමරිකානු හමුදා කඳවුරු වලට ඉරානින් ප්‍රහාර. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
10: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: HBO හදන Harry Potter TV series එකේ අලුත්ම teaser trailer එක පහුගිය දාරේ රිලීස් වුණා.
1: මේකෙන් අපිට Harry, Ron, Hermione ගේ characters කරන අලුත් actors ලගේ acting පළවෙනි පාරට බලා ගන්න පුළුවන්.
0: ඒ වගේම trailer එකේ Hogwarts වල මායා තොප්පිය, නොපෙනී යන කබාය වගේ අපිට හුරු පුරුදු දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්.
1: මේ TV series එකේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Daniel, Emma Watson, Rupert වගේ අය නැතුව මේ අලුත් actors ලව අපිට හුරු පුරුදු නැති එක.
0: මේ TV series එකේ පළවෙනි season එකේ episodes 8ක් තියෙනවා. ඒ වගේම හොඳම news එක තමයි Harry Potter ආයෙත් එන්නේ මේ අවුරුද්දේ Christmas එකට.
2: Talk of the town.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: திலக வர்தன டெக்ஸ்டைல்ஸ் அதார் இன்ன பேவகேது நே ஒபட்ட புலுவாங் விஷமதென் மிதென்ன ஜீவிதே கொடையன்ன
1: ලංකාරයේ මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනව නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
3: සියත බණමඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
4: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
1: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.70455
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: ඔව් ප්‍රශ්න අහනවනේ. ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ.
8: ඔව් මම හිතුවද එහෙම ඒවා අහන්නේ කරන්නේ නෑනේ. ඉගිල්ලෙන්න බැරි ඉතින්. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවා. සමාවෙන්න ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නෑ.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10

0: පොළවේ ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ප්‍රියත දෙවයිනපුරා
1: දසන හතයි විනාඩි කයිදැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න, නැතිනම් අමතන්න 0112939.3

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගල්ලඟුරුවල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවි තෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවි තෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධයෙන් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. බිබ්වා 2026 by NIBM where innovation earns recognition.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
7: 98.2 98.4
8: We can see it now.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
2: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්ටි නේද?
1: දෙදමුසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
8: අවුට්ලුක් යන පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සයිතයි.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: හතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
11: 98.2 98.4 සියත දෙව

0: තරම්. තාම තිස්කෝලයක්ද්දි ගෙදරින් සල්ලිල්ලනවද? ආයෙ මෙහෙම සල්ලිල්ලන්න ඕනේ නෑ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි 98.2 98.7

0: උදේ 8යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: बाट टॉप स्टोरी।
1: චීන ජාතිකයාගේ ඝාතනයට සම්බන්ධ තවත් අය කත්අඩංගුවට. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයෙකු වරාය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ සිදුකළ වැටලීමකදී සැකකරු 54 හැවිරිදි චීන ජාතිකයෙක්. වරාය නගරයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු චීන ජාතිකයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. මියගිය චීන ජාතිකයාගේ මෘතදේහය ඊට පසු දින ඇහැලියගොඩ ප්‍රදේශයේ තිබී සොයා කැරුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද චීන ජාතිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ආරම්භ කිරීමට නම් අමෙරිකාව අවබෝධතා ගිවිසුමකට නැවත පැමිණිය යුතු බව ඉරානයේ පැරාමිලිටරි ආරක්ෂක බලකායේ ප්‍රධානියා පවසනවා. අර්බුදයට ඇති එකම විසඳුමේ බවයි ඔහු පැවසුවේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ පිකැස් කන්දටද ඉතා ඉක්මනින් පහර දෙන බවයි. මේ අතර සෞදි අරාබියට ඩොලර් බිලියන 5ක බෝම්බ අලෙවි කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: ඇතුළට මේලමයා දර එනවා කිව්වේ.
1: ඔව් මාත්මා මම තමයි.
0: එන්න එන්න එන්න වාඩි වෙලාම කතා කරමු.
1: නේ නේ නේ නේ ඒකද කොහොමද?
0: ඈ
1: කතා කරලා ඉවර වෙලාම වාඩි වෙමු.
0: නෑ නෑ නෑ එහෙම හරි නෑනේ. ගෙදරට ආගන්තුකෙක් අමුත්තෙක් ආවම මුලින්ම වාඩි කරවල ඉන්නපේ. අපි ඇවිල්ලා ඔය සිරිත් පිරිත් කියන જાතිය හොඳට දන්න උදවිය.
1: ඒක තමයි.
0: වාඩි වෙන්නකෝ.
1: වාඩිමු වාඩිමු.
0: එතකොට මේ ළමයා මඩපාත ඉඳන් නේද?
1: ඈ
0: මඩපාත ඉඳන්.
1: ඔව්නේ හරියටම කිව්වනේ. කොහොමද එහෙම හරියටම කිව්වේ?
0: එහෙම තමයි. අපිට මිනිස්සෙක් දුටු පමණින් කියන්න පුළුවන් මොකාටද එන්නේ කොහේ ඉඳලාද එන්නේ කියලා.
1: හැබැයිද මේ මඩපාත ඉඳලා ආවා කියලා හරියටම කිව්වේ කොහොමද මහත්මා?
0: ඔය කකුල් වල පාත හරිය මඩ ගෑවිලා තියෙන. තියෙනව නේද? කකුල් දෙකේ පල්ලේ හරිය තියෙන මඩ ගෑවිලා පාත.
1: ඕ මයිනි.
0: කතාවයි
1: හත්තිගේ.

0: එහාගිය ප්‍රවෘත්ති.
1: ඔක්තෝබර් නොවැම්බර් කාලේ අන්තර්මෝසම් වැසි තමයි අපට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපි අපේක්ෂා කරනවා. උදේ කාලේ මොදින් පායලා පැහැදිලි අහසක් තිබිලා හවස දෙකේ විතර පස්සේ තමයි වහින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වැසි ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ පැහිර බෑම් වල ඇති වෙන වැසිත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නායෑම ඒ වගේ දේවල් එල්නිනෝ සංසිද්ධියත් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ තද වැසි ගං වතුරක් එමත් එන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඒක බැහැර කරන්න බෑ එකපාරටම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්.
11: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: යාගේ නම සීතා.
13: මට කෑගැස්සුනානි.
11: එතකොටම මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492 0.7111377. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
16: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
17: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
18: 98.2 98.7

0: එහෙනම් අපි කාරණාවට බහිමු.
1: බහිමු බහිමු ප්‍රශ්නෙන්.
0: එතකොට මොකද්ද නම කිව්වේ?
1: තාම කිව්වේ නැහැ.
0: ආ කිව්වේ නැද්ද? එහෙනම් කියමුකෝ බලන්න.
1: කරුණාකර.
0: ඔව් ඔව් කියන්න කියන්න.
1: කරුණාකර.
0: හරි හරි කියන්න දෙකින් දෙයක් කියන්න මොකද්ද වෙන්න ඕන?
1: කරුණාකර.
0: උදි හරි කරුණාකර මොකද්ද වෙන්න ඕන කියන්නකෝ.
1: නේ නේ මම කිව්වේ මගේ නම කරුණාකර.
0: ආ නම කරුණාකර.
1: ඔව්
0: හරි හරි හරි හරි.
1: විශේෂ නමක් නේද?
0: ඔව් ඒක ඒක තමයි.
1: ඇත්තටම කියනවා නම් මහත්මා මගේ දෙමව්පිය බොහොම දුරදිග බලල තමයි මට මේ කරුණාකර කියන නම දාලා තියෙන්නේ.
0: කරුණාකර. හරි හරි හරි.
1: දැන් බලන්න කාට හරි මට එන්න කියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම කියන්න පුළුවන් කරුණාකර එන්න.
0: කරුණා ඕනේ.
1: කාට හරි අවශ්‍ය නම් මට යන්න කියන්න අවශ්‍ය නම් කරුණාකර
0: යන්න.
1: අනේ කරුණාකර යන්න කෙලින්ම කියන්න පුළුවන්.
0: ඒක හරි මරු ඒක නියමයි.
1: දැන් වෙන නමක් වුණා නම් මෙහෙමනේ කියන්න වෙන්න. අපි දැන් උදාහරණයකට ගමු. මහත්මගේ නම මොකද්ද?
0: මගේ නම නාමසේනනේ.
1: අනේ දැන් මෙහෙම නාමසේන කරුණාකර එන්න.
0: ඔව්
1: කරුණාකර නාමසේන මෙහෙ එන්න.
0: ඕ එහෙමනේ.
1: දැන් මගේ නම එහෙම නෑ. කරුණාකර මෙහෙ එන්න. දැක්කනේ.
0: ඔව් ඔව් ඔව්.
1: දැන් ඔබතුමාලගේ නම වෙනම කියන්න වෙනවනේ.
0: ආ ඒක තමයි ඒක තමයි.
1: කරුණාකර නාමසේන මෙහෙ එන්න.
0: ඕ
1: දැන් මගේ නම නම් කරුණාකර මෙහෙ එන්න. ඉවරයි.
0: හරි හරි හරි.
1: කරුණාකර නාමසේන යන්න.
0: මටද කිව්වේ.
1: නෑ ඔය කියනකොට.
0: ඔව්
1: නාමසේන කරුණාකර වාඩි වෙන්න.
0: ඔව් වාඩිලා නින්න.
1: නාමසේන කරුණාකර හිට ගන්න.
0: මටද කිව්වේ.
1: නෑ මම උදාහරණ දෙයක් කියන්නේ.
0: ආ
1: නාමසේන කරුණාකර බත් කන්න.
0: ඕ
1: නාමසේන කරුණාකර තේ බොන්න.
0: බත් කාපු ගමන් බොන්න බෑනේ.
1: මම උදාහරණ දෙන්නේ උපයරණට.
0: හරි හරි හරි.
1: දැන් මගේ නම එහෙම නෑනේ.
0: ඕ මට තේරෙනවා මට තේරෙනවා.
1: කෙලින්ම කියන්න පුළුවන්. කරුණාකර එන්න. කරුණාකර වාඩි වෙන්න. කරුණාකර බත් කන්න. කරුණාකර තේ බොන්න. දැක්කනේ.
0: ඕ ඒක තමයි. කරුණාකර තේ බොන්න. ඒක කියන්න පුළුවන්නේ.
1: කොයිදින් නෑනේ.
0: මොනවද?
1: තේ බොන්න කිව්වට තේ එකක් දුන්නේ නෑනේ.
0: ආ හැබැයි මේ චාන්දනී කරුණාකරලා මේ කරුණාකරට තේ එකක් ගේන්න.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: කාගිල්ස් පුත්සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. කොළඹෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 460යි. ලීක්ස් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වලංගු වන්නේ සැප්තැම්බර් 5 සිට 7 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
3: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරුමල් දිගේ. මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
12: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. ප්‍රයිම් රෙසිඩන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
18: real mobile experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන majestica ලංකා tiles.
6: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝධ රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0115880400. Ello LC Run Sali Runnaya සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
8: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
11: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
0: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
13: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
13: විශ්වාස ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%
20: දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13,000 අමතන්න.
21: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොණ්ඩේසි සහිතයි.
22: 98.2 98.7

0: Asset Line Finance Fit'in Best Bike'ı Best Deal Lekha. İndana Pirimes ve Pramukhya'vana Bajaj CT 100 ha Platina 100 Motorcycle sanaha Pahasuma Leasing. Pahasu Leasing Marika Kadinam Anumetiye saha Avumaliya Kevili. Helmet Tikakut Nomile. Asset Line Finance Adım Enne Adım Aranyanne. Amatana Binway Eka Eka Yatray Hat CIC'ya. Seni hasin adının
1: hatı vatın Sam Mohatakman Rasavat Karay.
2: Aluminium mani.
3: Mahatmya, dansale fried rice venay. Hotale fried rice venay. Dekama fried rice unata, quality venas.
4: Hondama pramitiya sahathaka karana. ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istaram.
5: Oba A-level awasan kalasisu ekda NIBM The City University samagin. Obe global life eka godanaga ganna. UK, Australia, Malaysia ho Russia vishwavidyalayakin. Lowa peligat upadhiyak himi karaganna. Adama amathanna 0112 NIBM The City University, the place to be.
6: Onama deyak podda wedi unath prashnayak. Dan balanda badu muttuwala gana poddak wedi. Kala kindala mage badath poddak wedi. Cholesterol poddak wedi ne.
7: Etanni poddak wegeth wedi.
8: Ganna license ek.
9: Dan harine amaru.
7: Wife ke khatath poddak wedi.
6: Wedi wena hema deema prashnayak. Habai කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
10: දෙමසකලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: මිස් හොද්ද cool da
12: cool mokada mama hot ne
11: ekena netta miss miss dakala purudu itt wage
12: wenna ba dakala purudu neve samaruta hala purudu athi
13: oh my god
11: odi miss sudu kochchi
14: hot and spicy with sudu kochchi
15: moni siyatama havasa dekata sudu kochchi ta
11: miss excuse me miss
12: no ummanang show time ekedi vitarai
16: anuwatai dashama deken anuwatai dashama hataren
17: ada hamu wenuda api ada senasimuda api
12: weekend siyatama.

0: උදිනවයයි විනාඩි දෙකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: थिएटर टॉप स्टोरी।
1: लिट्रो गैस मिल पहलट අද සිට ක්‍රියාත්මක වන පරිදි ලීට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම පියවරගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 100කින්. එනො කිලෝග්‍රෑම් 12.5 ලීට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4365. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1750ක් පවයි ලීට්‍රෝ සමාගම සඳහන් කළේ. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල දැක්කේ රුපියල් 815ක් ලෙසයි. ඊශ්‍රායලයේ සිදු කරන නීති විරෝධී සහ මාරාන්තික ප්‍රහාර වහම අවසන් කළ යුතු බව ෆ්ලොටිලා සංවිධානය පවසනවා. ගාසා තීරයට අඛණ්ඩව සිදු කරන ප්‍රහාර හේතුවෙන් මියන පිරිස දෛනිකව ඉහළ යන බව එම සංවිධානය පැවසුවේ. ෆ්ලොටිලා සංවිධානය මානව හිමිකම් උපදේශකයන් සාම ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගෙන් සමන්විතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත්.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
3: We can see you there.

0: අනික මහත්මා, මගේ මේ කරුණාකර කියන නමට හරිම ලොකු වෙනස් පිළිගැනීමක් තියෙනවා කියලා මම හිතනවා.
1: ඔව් ඉතින් ඕනම කෙනෙකුට ඕනම දෙයක් ගැන ඕනම විදියකට හිතන්න නිදහස තියෙනවනේ. කමක් නැහැ, ගියමු බලන්න. ඇයි එහෙම හිතෙන්නේ?
0: දැන් බලන්න මහත්මා, මම ඔය ඉඳලා හිතලා ඔය දුරකථන සමාගමකට මොකට හරි හිතන්නකෝ. දැන් ඔය විදුලිය විසන්දි වෙලා ඒ ගැන දැනුම් දෙන්න විදුලි බල මණ්ඩලයට කතා කරලා කියන්න, කතා කරලා කියන්නකෝ. කෙලින්ම මගේ නම කියලා කියනවනේ. සිංහල භාෂාවෙන් සේවය ලබා ගැනීමට කරුණාකර අංක 1 ඔබන්න. එහෙම කියනවා.
1: ආ,
0: පාරිභෝගික නිලධාරී සම්බන්ධ වන තුරු කරුණාකර රැඳී සිටින්න. එහෙම කියලාත් කියනවනේ.
1: ආ, කරුණාකර කියලා කියනවනේ.
0: ඒකයි. අනික මහත්මා, මගේ නම හරිම ලේසියෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්.
1: ඈ?
0: ඔව්, ප්ලීස්.
1: මොකද්ද ප්ලීස් කියලා කිව්වේ?
0: නෑ, මං කියන්නේ මගේ නම ලේසියෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්.
1: ඉතින්
0: ප්ලීස්.
1: ඔව් ප්ලීස් කියලා මොකද්ද කියන්නේ හදු?
0: තුන් මගේ නම පරිවර්තනය කරාම තමයි ප්ලීස්.
2: ආ, හැබැයිතමනේ
0: ඒනේ. කරුණාකර කියන නම ඉංග්‍රීසියට පරිවර්තනය කළාම තමයිනේ ප්ලීස් කියලා කියන්නේ.
1: ඔව්නේ, අර කිව්වත් වගේ. ෂා ෂා ෂා ෂා
0: ප්ලීස්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
2: කළා තියෙන එකම දේ මහේත් රාජතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
3: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා, දේශපාලන දඩයම් කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මැතිඅමතුරුන්ගේ වත්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහොදන් ඒවා ගැන පරීක්ෂණ?
5: ඒවා උනේ කලින් ආණ්ඩුවන. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂේ මර්ධනය කිරීම හොරුවැල්ලීමයි දෙකක්.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0 7 1 33 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි, කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: හොනමන් කියනවා හරි.
12: අනේ මේ ඔය සින්දුව විනාශ නොකර සෙනසුරාද උදේ 10ට T20 අහන්න.
13: සංදීප් ජයලත් සමග අද උදේ 10ට
14: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
18: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: ඒක හොඳ හොඳයි හොඳයි. එතන තියෙනවා යම් කිසි ගත යුතු දෙයක් ඒ තුළ ගැබ් වෙලා තියෙන බව මට හැඟෙනවා.
1: හැඟෙනෝනේ.
0: හැඟෙන හැඟෙන.
1: එතකොට දැන් මට යම් දෙයක් ඉංග්‍රීසි වචින් පහදා දෙනවා නම්.
0: ඔව්.
1: ලේසියෙන්ම ඒක මට ඉංග්‍රීසි වචින් මට කියන්න ඕනවා.
0: මොකෝමද?
1: Please come.
0: ආ.
1: Please go.
0: හරි හරි හරි.
1: Please sit down.
0: ආ.
1: Please dance. Please wash. Please jump. Please wake up. Please stand up. Please.
0: Please enough.
1: What?
0: Please enough. කරුණාකර දැන් ඇති.
1: Please enough for එකනේ.
0: හැබැයි ළමයා මෙතන පොඩි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ.
1: කොහමද?
0: නෑ හරි කමක් නෑ. ළමයට තව මොන හරි දෙයක් කියන්න තියෙනවා.
1: දැන් මම මට ඇත්තටම මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: ඒ මොකද්ද?
1: කරුණාකර කියන නම නිසා සමහර වෙලාවට පොඩි හිතෘද වීමකුත් වෙනවා මෙතන මට.
0: ඇයි?
1: ඇයි සමහර තැන්වල කෙලින්ම ගහලා තියෙනවනේ මට බෝඩ් එක.
0: ඈ?
1: සමහර තැන්වල මාවම ඉලක්ක කරලා ගහපුවා වගේ බෝඩ්.
0: ඇයි?
1: කරුණාකර සින්ක් එකට කටවදන්න එපා.
0: ඔය කෙලින්ම ඔය ළමයාට කිව්වා වගේ නේ.
1: ඒකනේ. කරුණාකර නිශ්ශබ්ද වන්න. මටම කිව්වා වගේ නේ.
0: ඒකනේ. මට තේරුණා මෙතන පොඩි හිතෘද වීමක් වෙනවා.
1: කරන්නේ දැන් නෑ. අම්මල තාත්තල දීපු නමනේ මාත්මා.
0: ඕ.
1: කරුණාකර මෙහි රැඳී සිටින්න.
0: ඕ.
1: කරුණාකර බුලත් කල නොබසන්න.
0: ඔ බුලත් කනවද?
1: නෑ නෑ මම බුලත් කන්නේ උනාට ගහලා තියෙනවා.
0: හරි හරි.
1: තේරුණානේ.
0: තේරුණා.
1: ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් තියෙනවා මේ නම මේ සම්බන්ධයෙන්.
0: ඔව් ඔව් ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි මට වේනවා. ඔය ප්‍රශ්න ටිකක් තියෙනවා මට වේනවා. මෙහෙම ගියොතින් අපිට නම ගැනම විතරක් කතා කර කර ඉන්න වෙනවා. ආපු කාරණේ පැත්තක තියලා ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ.
1: ඈ?
0: ඔව්.

0: Comfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 252 3020.
1: රස දෝතින් රස හැඟුමන් පුබුදලා
2: මෙඩෝලී

0: Medoli, සෑ මොහොතක්ම රසවත් කරයි. මෙඩෝලි දවස පුරාම
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාත්තාරේ
2: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය බීට්‍රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. වණ්ඩක්කා කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 160යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University, The Place to Be.
5: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ?
6: ඔව් මම හිතුවද එහෙම වාහනික ධර්මයනේ ඉගිල්ලන්න බැරිද ඉතින්. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සමාවෙන්නේ ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
9: 98.2 98.3

0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
1: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි ඉන්න. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැතොත් පතන නිවන ලඟ කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
4: සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල්ස් වඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි, මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි, ඩිල්මා ස්ට්‍රෝංග් තේ ඉතිරි රුපියල් 185යි, මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 270යි. කාගිල්ස් වඩ් සිටි
5: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එක.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
8: 98.2 98.3

0: හරි, දැන් මෙහෙමයි ළමයි. අපි කෙනෙක්ව බැලුවේ මෙතන, අපි කෙනෙක්ව බලන්නේ මෙහෙට අපි වැඩට. විශේෂයෙන් ඔය ළමයටත් අපි එන්න කියලා කිව්වේ. ඔය ළමයත් එක්ක එකතු වෙලා ඒ එන කෙනාගේ කාගේ හරි ඒ මිනිහගේ නම්ගොඩ් ගැන කතා කර කර ඉන්න නෙමෙයි.
1: හැබැයි වැඩේ කියන්නේ මගේ නම ගැන ඉතින් කතා කරන්න දේවල් ගොඩයි.
0: ඔව් ඒක හරි.
1: නැද මහන්.
0: ඔව් යම් ඔව් ඒකේ සත්‍යතාවයක් ගැබ් වෙලා තියෙනවා ළමයා කියන කතාව තුළ. නමුත් අපි යම් කිසි කෙනෙකුට මෙහෙම එන්න කියලා කියන්නේ අපේ වැඩේ ගැන කතා කරගන්න මිසක්ක ඒ එන මිනිහගේ නම ගැන අටුවා ටීකා ටිප්පණි දිගාර අරගෙන කතා කර කර ඉන්න නෙමෙයිනේ. දැන් අද දවසේත 13 දෙනෙක් එනවා කිව්වා මාව මුණ ගැහෙන්න.
1: සිරාවට
0: තමයි.

0: කෙනෙක් හොයන්නේ අපේ චාන්දනි. මෙන්න මේ ළමයාට විස්තර කරන්නකෝ.
1: හොඳයි, අපි මෙතන කෙනෙක් බලන්නේ අපේ හබියව බලාගන්න. හබීව
2: මේ මාත්‍යා මම බලාගන්න බලාගන්න දේකුත් නෑනේ. මේ ඉන්නේ යසාගේට හොඳට උස මහතට ඔය හොඳට ඉන්නේ. මේ මහත්තයාගේ බලාගන්න දෙයක් මොකද්ද? අයි හත්තියට හොඳට ඉන්නේ උසට මහතට.
1: නෑ මහත්තයව නෙමෙයනේ.
2: එහෙනම් හබියව බලාගන්න කියලා කිව්ව.
1: හබියව කියලා කිව්වනේ අපේ බල්ලා. හබීනේ එයාගේ නම.
2: මේක
0: හරියන්න. කරුණාකර ආපුවට බලාගෙන යන්න. ප්ලීස් ගෝ ගෙට් අවුට්.
2: මං කිව්වේ
0: ප්ලීස් ෂට් අප් ඇන්ඩ් ගෙට් අවුට්. කරුණාකර යන්න. යන්න කරුණාකර. හරි ලේසි කියන්න. කරුණාකර යන්න. කතා ඉවරයි.
2: යන්නද?
0: ඒක තමයි කරුණාකර යන්න.

0: Good morning. උදේ 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: था टॉप स्टोरी।
1: මහකනදරා වැව්බැම්මෙන් ගිනි අවියක් සහ පතුරුම් හමු වේ. මිහින්තලේ මහකනදරා වැව්බැම්ම මත තිබූ පාර්සලයක තිබී T56 වර්ගයේ ගිනි අවියක් ඊඩියෝදෙන මැගසින් 4ක් සහ පතුරුම් 25ක් සුවාගෙන තිබෙනවා. මිහින්තලේ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ගිනි අවිය සහ පතුරුම් සුවාගෙන ඇත්තේ වැව්බැම්ම මත සැකසිත පාර්සලයක් පවතින බවට පොලිසියට ලද තොරතුරක් අතයි. ගිනිඅවිය සහ පතුරුම් තොගේ මේ ස්ථානයට ගෙනවිත් දමූ පුද්ගලයන් සොයා මිහින්තලේ පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් විදේශ පුවතක්. යුරෝප සංගමයට අත රටවල රැඳී සිටින සංක්‍රමණිකයන් එම සංගමයට අත නොවන රටවල් වෙත පිටුවහල් කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජර්මනි, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ග්‍රූප් ඔෆ් 5 ලෙස එක්ව අදාළ රටවල් මෙම සාකච්ඡා පවත්වනු ලැබුවේ ඩෙන්මාර්කයේ කොපන්හේගන් හිදී. නීත්‍යානුකූල පදිංචි බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන්ව පිටුවහල් කිරීම සඳහා එම සංගමයට අයත් නොවන රටවල් සමග මෙම වසරේදී ගිවිසුමකට එළඹීමට එහිදී තීරණය කරනු ලැබුවා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත්ක

0: team.
1: Right, හද අපිත් එක්ක ඉන්නේ මේ ලස්සන කොල්ලෙක් කාලෙකින් අල්ලගන්න පුළුවන් උනේ. අයිබෝන් සංදීප් ජයලත්.
2: අයිබෝ.
1: කොහෙද දෙන්නේ මෙච්චර කල් හැංගිලා හිටියේ?
2: හැංගිලා ඉන්න උනා ටික කාලයක් ඉතින් චුට්ටක් හැංගිලා හිටියේ හින්දා.
1: වඩා ඈත. ඔයා මේ අගේ පෙන්නනවද වාගේ? ඒ හැංගිලා ඉඳලා.
2: නෑ නෑ අතර චුට්ටක් ටික කාලයක් පොඩ්ඩක් නිශ්ශබ්ද වෙヒටියා. දැන් ඉතින් ආයෙ චුට්ටක් හඳාවදි කරන්න කරලා තියෙනවා ටිකක්.
1: ඉස්සරහට
2: දැන් ටික ටික පොඩ්ඩක් ඒ ටික වැඩ ටික කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: කරගෙන යන්න. ඉතින් ඇත්තටම අද අපි මැදිරියට ආවේ සංදීප් ජයලත් ඕගොල්ලන් මතක ඇති නුරාවී සින්දුව ඒ දවස්වල සෑහෙන ජනප්‍රිය සින්දුවක්. ඊට පස්සේ එක දවසක සෝන් එක මතක ඇති ෆිල්ම් සෝන් එකක් මම මේ මට මතක ටික දඩබඩ ගන්න කියාගෙන යන්නේ හුස්මෝයා සින්දුව. ඒකටත් මං ආසයි. ඉතින් ඔය වගේ සින්දු ගොඩක් කරපු චරිතයක්
2: තමයි මතක තියාගන්න අමතකුණානේ. මතක තියාගන්න සින්දුහල්
1: යනවා. ඒකත් තියෙන මතක තියාගන්න ඒ සින්දුවක් තියෙන. ඉතින් ඔය වගේ සින්දු සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙන දක්ෂ ගායකෙක් තමයි මේ අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි කවක් නැ ලංකාවට ආපු වෙලාවේ අපි අල්ලගත්තා. දැන් අලුත් සින්දුවක් රිලීස් කරාද? ඒක කොහොමද?
2: ඔව් දැන් දවස් 15ක් විතර වෙනවා රිලීස් කරලා තියෙන. YouTube එක ටිකක් බලන්න පුළුවන්.
1: හරි.
2: සංදීප් ජයලත් YouTube channel එකේ. ඔව් දවස් 15ක් විතර වගේ ඇති.
1: ආ subscribe කරන්න.
2: ඔව් subscribe කරන්න.
1: comment එකක් දාන්න.
2: එකක් ලියන්න අනිවාර්යෙන්. ඒක අදහස ඔයගලගේ මොකද හිතන්නේ කියලා. ඔව් එහෙම තමයි. දවස් 15ක් විතර වගේ ඇති.
1: සින්දුවේ නම මොකද්ද?
2: සින්දුවේ නම තිබුණු දේවල් කියන ගීතය. ටික කාලයක් ඉඳන් අපි ප්ලෑන් කරපු සින්දුවක්.
1: හරි.
2: ඔව් සින්දුව ලිව්වේ උදේෂ් ආර්යන්, උදේෂ් මල්ලි. එතකොට මියුසික් සඳරුවන් ජයසිංහ, සඳරුවන් අයියා. ඉතින් මේ ඔහම තමයි මියුසික් වීඩියෝ එක යසත් සෙනවිරත්න ඩිරෙක් කරේ. ඔහම තමයි වැඩේ වුණේ.
1: අවුරුදු කීයකට පස්සේද සින්දුව?
2: අවුරුදු ඒ කියන්නේ තනින් තන සාමාන්‍යයෙන් මම ඔය පොඩි වැඩ කරලා දැම්මා. ඒ නට ඒ කියන්නේ මගේ channel එකේ YouTube එකේ ඒ අරින්න ටිකක් චුට්ටක් කල්පනා කරලා ටිකක් ඔව් ටිකක් ලොකුවට වැඩක් කියලා කරලා දැම්මේ. මං හිතන්නේ අවුරුදු 3කින් 5කින් වගේ මං හිතන්නේ 4කට වැඩි මං හිතන්නේ 5කට අඩු ඇති.
1: හරි අපි ඒ ගැන විස්තර කතා කරමු. දැන් අද ආපු පළවෙනිම අපි ටෝක් segment එකේ කතා කරන ගමන් මං හිතුව මේ සින්දු අහලම වැඩේ පටන් ගන්නවා. වගේ අලුත් සින්දුව චූටි කැලක් අපි live කියලාම අපි වැඩේ පටන් ගමු.
2: ඔකේ අපි කියමු.
1: පඩයි පඩයි පඩයි නේ.
2: හරි
1: හරි

0: සහ ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: ගල්ලඟුරු වල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවි තෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවි තෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා ශීෂී දීමනාරසා විස්තර 0.7683,444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.1122200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1122200. NIBM The City University, the place to be.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
19: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
3: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
19: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳගන්නේ නෑනි.
19: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්.
10: Wait

0: රයිට් සන්දීප්, දැන් කොච්චර කාලයකට පස්සේද මේ ලංකාවට ආවේ? අවුරුදු 4ක්. ඒකත් අවුරුදු 4ක්.
1: 4ක් ඕ 4ක්. අනේ ලංකාවට ආවේ අවුරුදු 2යි මාස 3ක් මාස 5ක් විතර වගේ ඇති මාගේ තැන. සින්දුරික තමයි චුට්ටක් පහු වුණේ ලංකාව හිටියා මුලින්. චුට්ටක් වැඩ කරන චුට්ටක් විතර සයිලන්ස් වෙලා ටික කාලයක්.
0: මොකද සයිලන්ස් උනේ?
1: ඒක තමයි චුට් චුට්
0: ප්‍රසිද්ධ මාධ්‍ය හේතු කියන්නේ.
1: එහෙනම් රෙස්ට් එක හිටියද නැද්ද?
0: පොඩි බ්‍රේක් එකක් ගත්තා. නැත වෙන හේතුවක් නෙවෙයි.
1: වෙන හේතු නෙවෙයි.
0: ආහහ. එතකොට කොහෙද ගියේ?
1: මම ඩුබායි හිටිය කාලයක්.
0: ජොබ් එකක් කරා නැත්තම්.
1: නෑ මම සිං කරා සහ පොඩි බිස්නස් වැඩ වගේ පොඩි පොඩි වගේ දේවල් වලට සම්බන්ධ වෙලා හිටියා ටික කාලයක්. කියන්නේ මාස 8ක් අවුරුද්දක් විතර වගේ. ඉතින් ඒ වෙලේ ටිකත් එක්ක ඉඳලා තමයි ඊට පස්සේ තමයි ආපහු මේ පැත්තට එන්න හිතුවේ. මොකද සාමාන්‍යයෙන් අපිට මේ යන කාලය ආපහු ගන්න බෑ. ඉතින් එතකොට ඉතින් අර මං ආසේ මොකද මගේ හිතේ තව තියෙනවා ප්ලෑන්ස් ටිකක්. මොකද මේ සින්දු ටික තව ටිකක් හොඳට කරගන්න ඕනේ. තව ඉස්සරහට තව ටිකක් කරන්න ඕනේ කියන අදහස.
0: ඔව් ඉතින් දක්ෂකෝල ලස්සන සින්දු කියලා සින්දු සෑහෙන ප්‍රමාණයක් හිටුණා. දැන් හොමින්නේ අපරාදිනේ.
1: ඒකින් දෙක තමයි ඒකත් ඔලුවට ආවා. ඉතින් ඒක නිසා තමයි චුට්ටක් ඒ ගැන හිතන්න ගත්තේ. ඉතින්
0: ඒ බ්‍රේක් එක ගැන මොකද හිතෙන්නේ? පසුතැවීමක් තියෙනවද? අපරාදිමට වැඩ ටිකක් කරන්න තිබ්බා කියලා.
1: ඔව් ඒ කියන්නේ පිටිපසල් වුත් ඇත්තම ඒක හිතෙනවා. ඉතින් මොකද අර මොකද ඒ ගිය කාලය පහු ගන්න බෑ. ඉතින් සහය ඉතින් ඒක දිහා බලලා දුක් වෙලා තේරෙමුකුත් නෑ. කලබල නොවි ඒ කියන්නේ අපි අර පසුතැවිලි නොවි දැන් මේ දැන් හිතිච්ච එක ගැන හරිම සතුටු වෙලා ඉතින් ඉස්සරහට වැඩ ටිකක් කරන්න තමයි බලාපොරොත්තු
0: වෙන්නේ. වෙන්නේ ඉන්නේ රයිට්. හරි. අපි පොඩක් ඉතිහාසයට යන් අතීතයට යන්.
1: අතීතයට.
0: කොහෙද ඉස්කෝලේ ගියේ?
1: මම ගමේ ඉස්කෝලේ වුණා තමයි.
0: ගමේ ඉස්කෝලේ කියන්නේ ගම කොහෙද?
1: ගම මගේ ගම්පහනේ ගම කිරිගිරිට. ගමේ ඉස්කෝලේටම තමයි ගියේ.
0: එතන ඉතින් කොළඹ ආවේ නෑ නිකන් ශිෂ්‍යත් හරි මොනා
1: හරි. කොළඹ ආවේ නෑ. මගේ ඒ කාලේ ඉඳන් තිබුණ මගේ අයිඩියා එක තිබුණේ මට මම ඒ කියන්නේ එහෙම ලොකු බ්‍රයිට් කෙනෙක් නෙවෙයි මම. මම මියුසික් පැත්තට මං ආසයි සෑහෙන කාලයක් ඉඳන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට තේරෙන කාලේ ඉඳන් මම ටිකක් එහෙම ආසයි.
0: අන්ති කාමරෙන් පිට මියුසික් කාමරෙදම හිටියේ එහෙමද?
1: ඔව් අන්තිම කාලේ වගේ එහෙම තමයි. ඊට පස්සේ කොහොම හරි මම ස්කෝලේ ඔලොසලින් අවුට් වුණාට පස්සේ ඔය සවුන්ඩ් පැත්තට තමයි මං ගියේ. සවුන්ඩ් එන්ජිනියරින් පැත්ත. ඒ පැත්ත ටිකක් ඉගෙන ගත්තා. සහ ස්ටුඩියෝස් වල වැඩ කරා. අර ඒ තිබිච්ච ඒක දිගේම තමයි මම ගියේ. ඒ හරහා ගිටාර් ක්ලාසිකල් ගිටාර් ඉගෙන ගත්තා ටික කාලයක්. මියුසික් පැත්තෙම තමයි සෑහෙන කාලයක් එහෙම ගෙවුනේ. පසු කාලීනව තමයි ඔය මේ මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු මං හිතන්නේ 21 නිෂ්පාදන කොහොමද කියන්නේ එඩිටින්
0: පැත්තේ
1: ඩ්‍රාමා නොකුවට සම්බන්ධයක් නැහැ සංගීතයට. බට් ටිකක් පැරලල් ළඟ ළඟ යනවා
0: මියුසික් තියන්නෝනේ. අපිත් මොන හරි වැඩක් තිබුත් පොඩක් කරගන්න පුළුවන් නේ.
1: පුළුවන් පුළුවන්.
0: අර අපේ ප්‍රොඩියුසර් ඉන්නා මොනකියත් එක්ක ඉඳගෙන.
1: ඔව් අය නගන්නේ.
0: ඔව් දැන් කොහොමද ඔයාට හිතුණද මම දවසක ගායකයෙක් වෙනවා කියන එක?
1: ඒක මගේ පළවෙනි සින්දු මම කරේ මට අද වගේ මතකයි. මේ කියන්නේ තාත්තත් එක්කම ගිහිල්ලා තමයි ඒකට මේ ඔය සල්ලි ඒ දස ලොකු මුදලක් ගියන. මම එතන මට මාසෙ රුපියල් 12000ක් විතර වගේ යන්නේ ඇති. දුෂාන් අයියා තමයි මේ දුෂාන් ජයතිලක.
0: ජයතිලක.
1: දුෂාන් අයියා තමයි මියුසික් කරලා දුන්නේ. එතන මට අවුරුදු 17-18ක් විතර වගේ ඇති මම හිතන්නේ. ඒක අර ආසාවට වගේ කරපු වැඩක්. ඒ මේ වුන්නේ නැහැ ලොකුට. අර සාමාන්‍ය ටික කාලේ ඒ කියන්නේ අවුරුදු 14-15 වගේ කාලේදී මට අර අදහස තිබුණාට නිකන් සින්දුව කරන්න කල ගායකයෙක් වෙනවා කියන එක ලොකුවට එහෙම මේ කූවට ඉතින් එහෙම
0: අර වාට සින්දු කියන්න පුළුවන් එහින සින්දුවක් කියන.
1: ඔව් අන්න ඒ වගේ පොඩි එකක් තෝනේ. හැබැයි අර ටිකක් ඉස්සරහට අර එක සින්දුවක් කරාට පස්සේ ඒකට පොඩි ආසාවක් සහ පොඩි දැඩි කැමැත්තක් ආවා. පස්සේ අර මං ගිහම ස්ටුඩියෝ එකට සම්බන්ධ වුණා කඩවත නිරෝෂන් අයියා කියලා අපේ බංගල් ඊතා ළඟම කෙනෙක්. එයාගේ ස්ටුඩියෝ එකේ වැඩ කරගෙන ඉඳි තමයි මට ඩුවට් සොංග් එකක් හම්බෙන්නේ එක්තරා මාධ්‍ය ආයතනයකට. ඩ්‍රාමා ටෙලි රේඩියෝ ඩ්‍රාමා තීම් සොංග් එකක් කියන්න උපේගා නිර්මාණිත් එක්ක. ඔව් ඒක මං හිතනතර මට අවුරුදු 18ක් 19ක් වගේ ඇති. ඒක තමයි මගේ ආරම්භය. ඉතින් එතකොට ඉතින් එතනින් එහාට තමයි මට නිකන් හිතුණේ ආ හරි මේක තමයි වැඩේ කියන එක පොඩ්ඩක් ඔලුවට ආවා. ඉතින් ගායකෙක් වෙන්න ඕනේ වගේ එකක් ඔලුවට ආවේ.
0: එතනින් තමයි පටන් ගත්තේ. එතකොට කරපු පළවෙනි සින්දුව මතකදවත්
1: පළවෙනි සින්දුව විදිහට මට ඇත්තටම අර කියන්න පුළුවන් උපේක නිර්මාණිත් එක්ක ඒ ගායනා කරපු ඩුවට් එක තමයි ආදරෙන් හිත ආදරෙන් කියන සින්දුව තමයි.
0: ඒක අර චැනල් එකක් එක්ක තියෙන එකක්නේ. ඊට අමතරව ඔයා තනියෙන් කරපු ගීතයක් විදිහට අපි හිතමු මෙහෙම පළවෙනි එක නෙමෙයි අපි කියමු ඔයාව හැමෝම දැනගත්ත සින්දුව මොකක්ද?
1: හැමෝම දැනගත්ත සින්දුව නුරාවි තමයි.
0: නුරාවිනේ.
1: මේක තමයි මගේ අදටත් කියන්නේ එදා මිදාතුර මම සින්දුව කියපු කාලේ නම් මේ යනකන් සාමාන්‍යයෙන් සංදීප් ජයලත් කියන කෙනාව දන්නේ නුරාවි කියන ගීතෙන් තමයි.
0: ගීතෙන් තමයි. එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් අරන් යමු. ඊට පස්සේ අපි නුරාවි සොන්ග් එක ලයිව් සින්කර්ම.
1: අනේ

0: තයිලන් ගෑන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තේට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඔබ වෙළඳපොළෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොළේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොළෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත, 2. උතුරු මැද පළාත.
11: උත්තරාංගික.
12: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
12: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
13: 98.2 98.7

0: ස්තුතියි ඇතරම ලයිව් සිං කරනවාට. මං හිතන්නේ මම ෆස් ටයිම් වාගේ මෙහෙම ලයිව් අහනවා ඇති. මට සෙට්ටලා නැහැ. සෙට්ටලා නැහැ. සහ මේ ඊළඟට ප්‍රශ්න තමයි ස්ටේජ් එකේ සිං කරන එක කොච්චර කාලයක් කරාද, ඔයාට ඒක දිගටම කරන්න හම්බුණාද, ඔයාට චාන්සස් ආවද?
1: ඕ, ඒ කියන්නේ නුරාවි එලියට ඇවිල් ඉවර වෙලා, ඒ කියන්නේ ඒක නිකම් කියන්නේ හිට වෙලා කියලා. එහෙම හිට වුණාට පස්සේ ඒ කාලේ මට මතකයි මට එකම එක කොන්සර්ට් එකක් ගහන්න හම්බුණා. ඒ කියන්නේ පළවෙනි මගේ පළවෙනි කොන්සර්ට් එක අනුරාධපුරේ තිබුණේ. කොහොම හරි ඒකෙන් පස්සේ අර ලංකාවේ ප්‍රශ්න ගොඩක් ආවනේ. මොනවද කියන්නේ,
0: ක්‍රයිසිස් එකද?
1: ඔව්, ඒ කියන්නේ කොවිඩ් පැන්ඩමික් එක. එතකොට ඔය බෝම්බ ප්‍රශ්න ඒ කාලේ තමයි ඔය සින්දුව උඩට ආවේ. මේ ඉතින් ඒක නිසා සෑහෙන කාලෙක කියන්නේ එක කොන්සර්ට් එකක් ගන්න හම්බුනේ, ප්ලේ කරන්න හම්බුනේ. එතනින් ගියා ලොකු පීරියඩ් එකක් වැඩ නැතුව ඉන්න උනා. ඉතින් මේ ඊට පස්සේ ඒ ටික හරි ගියට පස්සේ සෑහෙන ප්‍රසංග වලට සහභාගී වුණා ගොඩක්. ඊට පස්සේ ටික ටික ටික ටික ඔව් දිගටම ඉතින්
0: ෂෝස් වල
1: හිටියා.
0: පළවෙනියට මෙතකට සිංහරේ අනුරාධපුරේ.
1: ඔව්, මට අද වගේ මතකයි එක. ඒක විතරයි කොන්සර්ට් එකක් කියලා. ඊට පස්සේ කියන්නේ අර මේක හිට් වෙච්ච එක මම ප්ලේ කරන්න හම්බුනේ. ඉතින් යා සෑහෙන අවුරුදු 4ක් අවුරුදු 3ක් විතර වගේ ලොකු මේහෙන ඩෙඩ් පීරියඩ් එකක් තිබ්බා. වැඩ නොකෝ මේ කියන්නේ එළිය එලි මහන් සංගීත වලට සම්බන්ධ නොවි.
0: ඒ කාලේ කාටවත් වැඩ තිබ්බේ නැහැ නේ.
1: මත් මගේ සින්දු කීපයක් ඒ කාලේ කොහොමත් කරගත මතක තියාගන්න සින්දු හැම කරේ ඒ ඒ කාලවක වුණේ තමයි.
0: දැන් එතකොට මේ නුරාවි සින්දුට ඔයා කොච්චර ආදරේද කියලා ඇහුවා. මට කොහොමද ඒක දැනෙන්නේ?
1: නුරාවි සින්දු කියන්නේ ඒ කියන්නේ අර මාව හරියට චරිතයක් විදිහට, ඒ කියන්නේ හරි මේ සංදීප් ජයලත් කියලා හැදිච්ච අයිකන් එකක් වගේ එකක්නේ. ඉතින් ඒකට ඉතින් ඇත්තම කිව්වොත් ඒක මට ලියපු අපේ තරින්ද කසුන් ජයවර්ධන, තරින්ද අයියා මතක් කරන්නනේ බොහොම ආදරෙන්. එතකොට මියුසික් කරේ දුලීප් මිරැන්ඩු. ඉතින් එතකොට දුලීප්වත් මතක් කරන්න ඕනේ. ඉතින් අර ඒකාර නිකන් අපි කට්ටිය ඒ කාලේ එහෙම ලොකු ප්ලෑන් එකක් ඇතුළු කරලා මේක මෙහෙම එහෙම කියලා එහෙම හිතපු ගන්න මේ ඔය සින්දුව හිටුනෙත් මාස 6ක් 7ක් විතර එහෙම සාමාන්‍ය විදිහට තිබිලා එකපාරට තමයි ඒක TikTok හරහා
0: අප් වෙන්න ගත්තා.
1: උඩට එන්න ගත්ත. ඉතින් අර ඔය අහපු ප්‍රශ්නෙට ඉතින් උත්තරේ දෙනවා නම් ඉතින් ඒකට අර මාව හදපු සින්දුව තමයි තියෙන්නේ. ඉතින් කොච්චර ආදරෙද උඩ හිතා ගන්න. කොච්චර ආදරෙද කියලා.
0: ගොඩක් ආදරෙනේ. රයිට්. ඊට පස්සේ අපි නුරාවිගෙන් පස්සේ පොඩ්ඩක් ඉස්සරහට එනවා. ඊට පස්සේ කරන සින්දු ටික ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ රසිකයෝ වැළඳගන්නේ මොන වගේ සින්දුද ආගේ?
1: ඔව්. අදටත් දැන් මගේ අලුත් සින්දුව දැම්මට පස්සෙත් කමෙන්ට්ස් වල ගොඩක් අය ලියන්නේ නුරාවි වගේ සින්දුවක් ඕනේ, නුරාවි වගේ සින්දුවක් ඕනේ කියන එක. නුරාවි වගේ සින්දුවක් ඇත්තටම කරන්න මමත් ආසයි.
0: සමහර වෙලාවට ඉතින් අර සමහර දේවල් එකපාරක් වෙන අවස්ථාවක් තියෙනවා නේද?
1: ඒ මගේ පොඩි එහෙම එකක් හිතේ තියෙන. දැන් එහෙම ආයි ඒ හැඩතලයේ මේකක් ආදන වල චුට්ටක් මම අර තව ටික ටික ටික ටික පොඩි අර මං ආස හිතන වගේ එහෙම තනකට යනද. නමුත් ඉතින් ඇත්තම කිව්වොත් මම මට ආස දේ කළා නෙමෙයි කරන්න ඕනේ, මගෙන් ඉල්ලන දේ ආස ඒකල
0: ආස දෙක. අපි දෙකම බලන්න ඕනේ. මමත් පොඩක් ආස වෙනවා නෑ ඉල්ලන්න කව මොනවද බලන්න ඕනේ.
1: ඒක තමයි දැන් මේ තිබුණ දේවල් කියන ගීතය ඇත්තම සාමාන්‍යයෙන් මම කැමති ආරේ ගීතයක්. ඉතින් දැන් ඊළඟට දැන් තව වැඩක් අපි ප්ලෑන් කරගෙන යනවා. ඒකත් බොහොම ඉක්මනට බලන්න පුළුවන් සහ තිබුණ දේවල් කියන ගීතේ හින්දි වර්ෂන් එකක් කරලා තියෙනවා. ඒකත් බොහොම ඉක්මනට තව සතියක් වගේ ඇතුළත ඒකත් අහන්න පුළුවන්.
0: ඒකත් ඒක දැන් අපිත් එක්ක කියන්නේ
1: නේ ලයිව්. ඒක කියන්නේ ඒක ඊළඟ පාරට.
0: නැත්නම් අපිට කියන්න බලා සියතෙන් තමයි ඔන්න හින්දි සොන්ග් එක මුලින්ම ඇහුවේ කියලා කියන්න
1: බලා.
0: අනේ පස්සේ
1: හමුලයි. මේ ඒක හැම තියෙනවා. ඉතින් එතකොට දැන් ඊළඟට එන ගීතේ ඇත්තරම පොඩි අර නුරාවි හා පොඩ්ඩක් අර ඒ ඉල්ලන ආකාරයේ ගීතයක් තමයි ඇත්තරම මේ වෙද්දි චුට මගවලුවෙත් තියෙන හදන්න ඕනේ කියන්නේ. ඉතින් ඒකේ වැඩ කටයුතු ටික ඉතින් කරගෙන යනවා. ඉතින් අපි ඒකත් බලමු කොහොමද වෙන්නේ
0: කියලා. වෙන්නේ කියලා මේ නුරාවි වලින් පස්සේ මේ මතක තියාගන්න සින්දුවට සැහෙන ප්‍රතිචාරයක් හම්බුණා නේ.
1: ඔව්, මතක තියාගන්න කියන ගීතයත් එහෙම තමයි. ඒක චාට් ෂෝස් වල ගොඩාක් ගියපු ගීතයක් සහ TikTok හරහා සැහෙන්න ගියපු ගීතයක්. හැබැයි මේ සමහර අය නොදන්න තව කාරණාවක් තියෙනවා. මම දන්නේ නැහැ සමහර අය. ඇතාගේ විලාපය කියලා ගීතයක් තියෙනවා. ඒක අහලා තියෙනවද?
0: ඔව් මම අහලා තියෙනවා ඒක. ඒක
1: ඔව් ඒක මනක් කල්පිත සහ මම සිං කරන එක කෝරස් මම සිං කරන්න ඒකත් අදටත් මට ඔයගැන පෙරහැරකය තිබොත් ඔය ඇත්තුන් හා සම්බන්ධ දේවල් තිබ්බොත් ඒ ගීතය මට අනිවාර්යෙන් ඇහෙනවා. ඉතින් ඔ ඒකත් ඇත්තරම මම කියන නොදැන හෝ දැන ඒ ගීතයටත් නොසෑහෙන්න මාර විදිහට මේ ෆීඩ්බැක්ස් එනවා සහ මේක මේ කවුද සවර අපේ අර මනක් කල්පිත කියලා රැප් කරන අපේ කෙනෙක් ඉන්නව මේ අයියේ මේ ඔයාද කී කියහලා මට වෙනවා. ඉතින් මම නන්නේ මේ හැබැයි ඒකේ කෝරස් ටික මම කිව්වා මනක් කල්පිත රැප් එක කිව්වා. ඉතින් ඒකත් මට වෙලාවයි මතක් කරන්න හිතුනේ. ඉතින් අර ඔයා ආදරය ගැන අහපු හින්දා
0: ඇත්තත් අනිවාර්යෙන් මේ සින්දු කියන්නේ අපිට සරින් සරේ ඔය ඒ ගැන කියවෙනකොට
1: ඇහෙනවානේ කැන්ඩි පෙරහැර ඒ අනිවාර්යෙන් ඇහෙනවා.
0: රයිට් අපි එහෙනම් පොඩි බ්‍රේක් එකක් අරගෙන

0: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
1: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
0: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
1: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගේල් සොට්සිරි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. කෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කගේල් සොට්සිරි.
4: ඔව් ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
5: ඔව් මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ නෑනේ ඉගිල්ලන්න බැරි දෙයක්. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සමාවෙන්න ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නෑ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: බ්‍රෑන්ඩ් නිවුනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම්

0: ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715-55-6044 අපිට WhatsApp කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: 98.1 98.4

0: උදේ 11 විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी
1: किरीते सह प्लेंट एक मिल पहलटा ලිට්‍රු ගෑස් මිල අඩුවීම හමුවේ කිරිතේ සහ ප්ලේන්ට් එක මිල සංශෝධනය කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රුපියල් 5කින් එම මිල අඩු කරන බවයි. කුකුළු මස් මිත්‍ර සහ පාම් පිටි මිල ඉහළගයක පවතින බැවින් මේ මොහොතේ ආහාර ද්‍රව්‍ය මිල සංශෝධනය සිදු කළ නොහැකි බවද ඔහු සඳහන් කළා. දැන් දෙස්පුවතා ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මීට හේතු වී ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන ලෙස දැක්වීමයි. මෙම යෝජනාව ටෝගෝ රාජ්‍ය විසින් ඉදිරිපත් කර ඇති අතර අප්‍රිකානු සංගමයේ සමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් සම්මත වී තිබෙනවා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ලබා දී ඇති ඇමරිකාව පමණයි. රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් නාදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: Sai Wissa. See the 2020.
1: Right, happy hi. සන්දීප් ජයලත් එක්කම තමයි කතා කරන්නේ වෙන කවුරුත් නැහැ. මේ මගේ ඉල්ලීමක් මේක. මං හරි ආස මූව එකක් තමයි එක දවසක අපි ඒකේ සින්දු තමයි එක දවසක අපි ඒක ඉතින් මම හිතන අවුරුදු 2000
2: අන්න 2017 වගේද?
1: ඒ වගේ නේද? 2017
2: මට හරියටම දිනවා කොහොමද මට මතක.
1: ඒ වගේ කාලෙක.
2: ටික කාලයක් ඉතින් සෑහෙන කාලයක්.
1: පුබුදු ඉන්නවා.
2: නයනතාරයි
1: නේ මේන් කැරක්ටර්ස්. හරිම ලස්සනයි. ඒ කාලේ මම ආසාවෙන් මම කැම්පස් යන කාලේ මමත් බලුවා. හරිම ලස්සනයි. ඉතින් අපි අද ලයිව් අහනවා ඒක.

0: නියමයි.
1: ස්තුති.
0: වෙරිම වෙරිම ලස්සනයි.
1: වෙරිම දුන්නේ. වෙරිම දුන්නේ. ස්තුති ස්තුති ස්තුති.
0: දැන් අපි ওই ෆිල්ම් එකට ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ කොහොමද?
2: ෆිල්ම් එකට අවස්ථාව හම්බෙන්නේ නිමේෂ් කුලසිංහ හරහා තමයි. නිමේෂ් ආදරෙන් මතක් කරන්න ඕනේ. මගේ හොඳ ළඟම මිත්‍රෙක්, අතිජාත මිත්‍රෙක් කියන්න පුළුවන්. නිමේෂ් හරහා තමයි වැඩි මට එන්නේ. ඇත්තට මේක අපි ඉස්සෙල්ලාම ගයිඩ් එක විතරයි දාලා යව්වේ. පස්සේ තමයි වොයිස් එක ඕකේ කරලා ගියා මේක කවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේක හොඳයි මේක තමයි කියලා. නිමේෂ් තමයි ඒකට ඇත්තම තැන් ගන්නව. නිමේෂ් හරහා තමයි වැඩි සම්පූර්ණම මගේ පැත්තට හැරුනේ.
0: මේ වෙද්දි ඩුවට් සොන් කීයක් විතර කරලා තියෙනවද? එතකොට
2: සොන් ඩුවට් සොන් මට හරිම අලුත් ප්‍රශ්නයක්. මට ඒක හිතලව නැහැ විතරයි. වං හිතන්නේ.
0: ඔය ඩ්‍රාමා වලට කරලා තියෙනවා.
2: ඔව් ඩ්‍රාමා පැත්ත හයක් හතක් විතර ගියා.
0: හයක් හතක්.
2: ඊට වැඩි මිස අඩු නැතුව ඇති මට මතක නැහැ හරියටම. ඔව් ඩ්‍රාමා සොන් සහ ෆිල්ම් එක සොන් එකයි. ඩ්‍රාමා තීම් සොන්ග්ස් තියෙනවා. එතකොට තව තීම් සොන්ග්ස් තමයි ඒවා. එතකොට ඔව් මම තනියෙන් ඩ්‍රාම සම්බන්ධ නැතුව මම ඩුවෙට් කරපු සොන්ග්ස් එක ඔක්කොම ලද්දි හයක්කට නොඅඩු
0: සංඛ්‍යාවක් තියෙනවානේ. ඉතින් මේ ඔයාට ගැළපෙනම චරිත කවුද කියලා ඔයාට නිකන් හිතුණද? එහෙම සිං කරනකොට
2: සිං කරන
0: ඔයාගේ වොයිස් එකට යන මේ වොයිස් එක නම් මටම ගැළපෙන වොයිස් එක. එහෙම කියලා හිතන අවස්ථා තියෙනවද?
2: එහෙම කියලා හිතිච්ච අවස්ථා මේ වොයිස් එකම තමයි මට ගැළපෙන්නේ කියලා මට හිතුනේ කොතනද? නෑ මට මෙහෙමයි, මං මෙහෙම කියන්න රීනි ඩිසිල්වා කියලා කෙනෙක් ඉන්නවා. මං රීනිගේ වොයිස් එකට මං ආසයි. පොඩි යුනික් ටෝන් එකක් තියෙනවා. මම හිතනවා ඒක මට පොඩ්ඩක් රීනිගේ ටෝන් එකත් එක්ක
0: ගැලපෙනවා
2: බ්ලෙන්ඩ් වෙනවා කියලා. අමාරු ප්‍රශ්නේ වාන්නේ කොහට?
0: නෑ මමත් මේ ප්ලෑන් කරන් ආපු ප්‍රශ්න
2: නෙමෙයි.
0: වන්නේ අය කර කතා කරගෙන යනකොට අහන්න හිතුණා. මේ එතකොට දැන් ඉස්සරහට කොහොමද ඩුවල් සොන් එකක් කරනවද නැත්තම්? දැන් අර එක කාලයක් මට මතකයි මේ සිංග කරනවා මැද්දෙන් රැප් කැලලක් යනවා.
2: ඔව්. එක කාලයක් එහෙම තිබ්බනේ.
0: ලොකු එහෙම පොඩි ට්‍රෙන්ඩ් එකක් ආවා ඔය අපේ සඳුන්ලා. එතකොට ඔය හැමෝම වගේ කරා. දැන් හැබැයි ඒක පොඩ්ඩක් නැහැ. තනිකර සින්දුවම
2: යනවා.
0: නිකන් ඔයාගේ අයිඩියා එක මොකද? ඔයාට එහෙම අදහසක් තියෙනවද නැත්තම් මේ විදිහට යනවා නැත්නම් එන විදිහට කරනවද?
2: නෑ මගේ ප්ලෑන් එක කොහොමත් මේකෙන් රැප් කියන්නේ මං අහන්න මං ඕන සින්දුවක් මම අහනවා ගන්නවා. කිසිම ගැටලුවක් නෑ. හැම ජෝනර් එකම අහනවා. හරි නේද? මම මට ගැළපෙන්නේ මොකද්ද කියන එක මම දැනගෙන වැඩ කරන්න ඕනේ නේද? සාමාන්‍යයෙන් මම ගොඩක් දුරට මම අර මගේ සෝලෝස් ඒ කියන්නේ මම තනියම කරන සින්දු තමයි මම ගොඩක් දුරට එහෙම මේ අර රැප් දාලා හෝ එහෙම කරගන්න කැමැත්තක් නැහැ මගේ ගීතවලට. මම විතර මට ඒක ගැළපෙන වඩු වෙති කියලා මේ ඉතින් ඔව් ඒක එහෙමයි.
0: ඒක එහෙමයි. රයිට් අපි එහෙනම් තව බ්‍රේක් එකක් අරගෙන යමු. ඔයගලන්ට මැසේජ් කරන්න පුළුවන්. අපි ඊළඟට ලයිව් කියන සින්දුව මොකක්ද කියලා සංදීප් ජාලත්ගේ

0: ප්‍රතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: ඔක්තෝබර් නොවැම්බර් කාලයේ අන්තර්මෝසම් වැසි තමයි අපට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපි අපේක්ෂා කරනවා. උදේ කාලයේ මදින් පායලා පැහැදිලි අහසක් තිබිලා හවස දෙකේ විතර පස්සේ තමයි වහින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වැස්ස ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ පැහිර බෑම් වල ඇති වෙන වැසිත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නායෑම ඒ වගේ දේවල් එල්නිනෝ සංසිද්ධියත් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ තද වැසි ගං වතුරක් එමත් එන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඒක බැහැර කරන්න බෑ එකපාරටම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද?
4: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolomba 7.
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: මිස් හොඳ කුල්ද?
10: කුල්. මොකද මම හොට්නේ.
9: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
10: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
9: අඩි මිස් සුදු කොච්චි.
11: Hot and spicy with sudu kochi.
12: Moni siyatama havasa dekata sudu kochita.
9: Miss, miss. Excuse me, miss.
10: No, no, no. Ummanang short time ke de vitarai.
12: Sri Lankiya reality vedikave alutma peraliya. Siyata voice of family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපුවක්වත් මේ රූබිකොන් අධියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද?
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
1: අනුග්‍රහය.
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.710,666,222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
0: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්තල්වත්ත බට
17: real මපට experience එකකට ඇල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල majestica lanka tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0.114700550.
4: රන් පවුමකට ඉහළ අත්කර්මයි. අමතන 0.115880400. Ello LC රන් සල්ලි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
13: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
10: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගංගාතරෝට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
12: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුව DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
0: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසි GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%
20: දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
21: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොණ්ඩේසි සහිතයි.
22: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නා. ඩබල් 2, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නේ ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
23: සින්දු සියොත අනුග්‍රහය.
24: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිංහාරේ චම්කාරේ.
23: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
25: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
26: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සොපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මකභාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදි සරණ මහල් ශාඛා වෙත පැමිණෙන්න.
27: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත. 2. උතුරු මැද පළාත.
28: උත්තර අංක 1.
26: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගංග දෙහිවල කිමින්දි නුදාරා අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
29: යතර පොකට් මනි.
26: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
29: 98.2 98.7

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: නාම රාජපක්ෂ බන්ධනාගාරයේ සාමාන්‍ය වාටුවකට ලිට්‍රු ගෑස් මිල පහලට කිරිසේත් සහ ප්ලේන්ටි මිලත් අඩුවේ එල්ලිනොවෙන් පීඩාවට පත් සංඛ්‍යාව 115,000ක් දක්වා ඉහළට ජාතික මානව හිමිකම් සැලැස්මක් ඇති කිරීමට යෝජනා ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: සුපිරි. ඔය සින්දුවට රසවත් කතාවක් තියෙනවා.
1: කියන්න
0: මම මයික් ඔෆ් කරාම කියන්න.
1: මයික් ඔෆ් කරාමද කියන්නේ?
0: දැන් මේ ගොඩක් ආදර සින්දුනේ සිං කරලා තියෙන්නේ. ආදරය ගැන වට මොකද්ද තියෙන අදහස?
1: මට දැනෙන දේ දාන්න.
0: ආදරය ගැන වට දැනෙන.
1: ආදරය ගැන මට දැනෙන දේ කියන්නේ මගේ ජීවිතේ හරිම වටිනාම කියන කොටසක් තමයි ආදරය කියන එක මම දකින්නේ. ඒ කියන්නේ මට ආදරේ නැතුව ජීවත් වෙන්න බැරි જાතිය කෙනෙක් මම. නිරන්තරයෙන්ම මම අර
0: තරම හොයනවා.
1: හොයනවා හොයනවා හොයනවා. ඉතින් ඉතින් මට ඔය හැම මගේ අදහසනේ මට නැතුවම බැරි දෙයක් ඒක. ඒ කියන්නේ මට හැංගීම් සහ ඒ කියන්නේ සමහරලාට මම මේ ගායනය සහ මේ සින්දුත් සමහරට මේ හැමදේම මම හිතන්නේ මගේ ඒ දේ දැඩි ලෙස බලාපොරොත්තු වෙන හින්දා හෝ වෙන්නේ. සමහරට මට ඒක ඉතින් මට හරි දැනෙනවා. ඉතින් මගේ මට හරි ඕන කෙනෙක් මට. ආ
0: ඒ කියන්නේ එහෙම දැඩි චාදරයක් වට ලැබිලා තියෙනවද එහෙම?
1: ඔව් එහෙම තියෙන්න පුළුවන්.
0: ඔය සින්දුවක් කියලා තියෙනවද ඔය ආදරය කරන කියන්නේ අපි හිතමුකෝ ආගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හිටපු හරි ඉන්න හරි එහෙම නිර්මාණ කරලා දෙනවා මම මෙයා වෙනුවෙන් තමයි මේක කියන්නේ කියලා වට නම් ගම් කියන්න ඕනේ නිකන්
1: මමකට මෙහෙම පොඩි උත්තරයක් දෙන්න සාමාන්‍යයෙන් අර ඒ කියන්නේ මගේ ගොඩක් තියෙන්නේ ආදරේ සම්බන්ධ නුරාවි ගත්තත් හුස් පෑ ගත්තත්
0: දුකට
1: වඩා ආදරේ කියන කෙනා ඊට මං හිතන්නේ ඉතින් ඔය මට මං ආදරේ විඳින හින්දා මට එහෙම ආදරේ ලැබිලා තියෙන හින්දා ඒ අත්දැකීම මේ අනුසාරයෙන් වෙන්නේ නැති ඒ එහෙම කියවෙන්නේ නේද අපිට උත්තරයක්
0: නැහැ රයිට් අපි වැඩේ අවසන් කරන්න හදන්නේ ඉතින් ඊට කලින් ඉස්සරහ ප්ලෑන් ගැන කියන්න දැන් කාලෙකට පස්සේ ආයේ කරලියට ඇවිල්ලා ඉන්න ඔන්න සන්දීප් ජයලත් ඇවිල්ලා ඉන්න කතා කරන්න ෂෝස් වලට එන්න කියන්න
1: මෙන්න
0: මෙන්න මේ කොල්ලා ඉන්නවා කොල්ලා ලංකාවට ඇවිල්ලා ඉන්න නිසා වැඩක් ගන්න කොල්ලකින් මේ ඉතින් ඉස්සරහට කොහොමද ප්ලෑන් එක මොනවද කරන්න හිතාගෙන ඉන්නේ
1: ඉස්සරහට දැනට තව සින්දු දෙකක වැඩ පටන් අරන් තියෙනවා ඉතින් මේ ඒ දේවල් එක තමයි මේ දවස්වල චුට්ටක් කාර්ය බහුල වෙලා ඉන්නේ සහ ඉතින් ඒවා මොකද සාර හින්දි වර්ෂන් එක මේ තිබුණු දේවල් කියන ගීතේ හින්දි වර්ෂන් එක එන්න තියෙනවා ඒක බොහොම සතියකින් විතර වගේ ඒක එළියට එයි ඊට පස්සේ දැන් අර මං කියපු අලුතෙන් පටන් ගන්න තියෙන සින්දු දෙකෙන් මකන් හරි දෙකෙන් එකක් තව මාස දෙකක් මාසයක් ඔ මාස දෙකක් වගේ අද පොඩ්ඩක් මේ කත් යන්න කල් දීලා මේ ඒවට ටික කරගන්න එක තමයි ඉතින්
0: ලොකුම ප්ලෑන් එක. ලොකුම අනිවාර්යෙන් ඒ ටික හොඳට කරගන්න ලැබෙන්න ඕනේ මේ තව චූටි ප්‍රශ්නයක් මොකද්ද?
1: හරි බය වේව. ප්‍රශ්න
0: හින්දි වර්ෂන් එක කරනවානේ.
1: ඔව්.
0: ඇයි හින්දි වර්ෂන් එකක් කරන්න හිතුවේ?
1: හරි හොඳයි. හින්දි වර්ෂන් එක ඇත්තටම කරන්න හිතුවේ මම හින්දි ගායනට මං හරි ආසයි. සහ මම
0: අපේ ආදී අපිට තව සින්දුවක් ගන්න
1: මං හරි ආසයි හින්දි ගීත ගායනයට මම කියන්නේ පුංචි ප්‍රමාණයක් චුට්ටක් මං ඒ සම්බන්ධ ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ඔය දැන් මගේ මේ අලුත් තිබුණු දේවල් කියන ගීතේ හින්දි ලිරික්ස් කරේ දේශාන් විතානගේ දේශාන් යක්ක ආදරෙන් මතක් කරන්න ඕනේ. හරි හොඳ සහ කියන්නේ හින්දි ලිරික්ස් පැත්තේ මට නම් ඉතාම හොඳ මට්ටමේ ඉන්න කෙනෙක් සහ වැඩක් ආවට ගැට කරන්නෙත් නැහැ. යාට මාසයක් විතර ඕනේ. මේ වැඩි හරි පාඩුවේ ලස්සන්ට තිතටම
0: කරන
1: කෙනෙක්. ඉතින් මේ හින්දි සින්දු කරන්න මම හිතුවේ ඒක ඇත්තටම අර මගේ ආසාව සහ ඉතින් හින්දි ගීත වලට කැමති එක මෙහෙ ලංකාවේ වෙන්න පුළුවන් ඉන්දියාවේ වෙන්න පුළුවන් කොහේ හරි. එතකොට ඒක මගේ ගීතයකට එහෙම නිකන් හරි එක අපි දන්නේ නැහැ හිට් වෙන්නේ එතන කොහෙද කියන්නේ. ඉතින් ඒකත් එක අදහසක් මගේ සහ වැඩිපුරම මගේ ආසාව.
0: ආසාවනේ. ආසාව තමයි හින්දි සංගයක්. හරි. එහෙනම් අපි වැඩේ අවසන් කරමු. කොහොමද අද ආපු ගමම වීපු බැරිස්ටාගේ කෝෆි එක?
1: රසයි නේද?
0: රසයි.
1: ඇත්තට හොඳයි. මම සාමාන්‍යයෙන් ඔගරේ වගේ ගොඩක් බොන කෙනෙක් නෙමෙයි. මම එනකොට ඔක්කොම ටික.
0: ආ ඔන්නේ ඔක්කොම ඉවරයි. රයිට්. එහෙනම් අපි වැඩේ අවසන් කරමු. ආය දවසක හම්බෙමු. ඉක්මනට වැඩ ටික කරලා ආයෙත් කරලියට ඇවිල්ලා නේද? ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා අපි සියයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you. අද දවසේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට
1: ප්‍රොඩක්ට් ස්ටුඩියෝ වලට ආරාධනා කරාට
0: ජය වේවා
1: ජය වේවා.

0: සියත පත්තරේ උදේ 7:50ට.
1: ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්ට ශාරීරික මානසික හිරිහැර එපා. ළමා කටයුතු අමාත්‍යාංශයේ තනික සාමාන්‍ය ශිෂ්‍යත්වයේ ඕලෙවල් ඉලෙවල් රිසල්ට් සහම තමන්ගේ දරුවගේ රිසල්ට්. තමන්ගේ රිසල්ට් ඌවනේ බලන්නේ. මේ පාර ශිෂ්‍යත්වයේ එක එක ළමයින්ගේ රිසල්ට් බලන්න ගොඩක් උත්සාහ කළා තිබුණා.
0: සියත පත්තරේ උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
3: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252330.
4: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල් ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවන්න 0770455
3: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කොළඹෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹600 අපේ මිල ₹460 ලීක්ස් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹480 අපේ මිල ₹230 මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගුවන්නේ සැප්තැම්බර් 5 සිට 7 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සයිතයි
5: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් මාර්ග කඩිනම් අනුමැතිය සහ අවම ලියකේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0111 4700.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි

0: ශිල්ඩ් පර්පල් වය දැන්
1: ඔබ අවසන් කලසිසු එක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: යතෝ පොකට් මනී 98.2 98.7

12 විනාඩි 1යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ලිට්‍රු ගෑස් මිල අඩු කරයි. කිරිතේ සහ ප්ලේන්ටි මිලත් රුපියල් 5කින් 15ට. වියලි කාලගුණෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. වාරි පද්ධති ශක්තිමත් කිරීමට රජයෙන් සැලසුම්. ජාතික මානව හිමිකම් සැලැස්මක් ඇති කිරීමට යෝජනා. ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: අද සිට ක්‍රියාත්මක වන පරිදි ලීට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම පියවරගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 100කින්. යනු කිලෝග්‍රෑම් 12.5 ලීට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව බිල රුපියල් 4365. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1750ක් බවයි ලීට්‍රෝ සමාගම සඳහන් කළේ. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එයි නව මිල දැක්වෙන්නේ රුපියල් 815ක් ලෙසයි. මේ අතර ලීටරෝ ගෑස් මිල අඩුවීම හමුවේ කිරිතෙස් සහ ප්ලේන්ටියක මිල සංශෝධනය කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමේ තීරණය කර තිබෙනවා. ඒ සභාපති හර්ෂන් රුක්ෂාන් පැවසුවේ රුපියල් 5කින් එම මිල අඩු කරන බවයි.
3: මිනිස්සු අපහසුතාවෙන් ජීවත් වෙන අවස්ථාවක, කර්මාන්ත අපහසුතාවෙන් ළමයි දුවන අවස්ථාවක මේ වගේ සහන ලබා දීම සම්බන්ධයෙන් ඉතින් මේ ලැබිච්ච සහනේ අපි කිරිතේකේ මිල සහ ප්ලේන්ටියේකේ මිල රුපියල් 5ක් අඩු කරලා අදිරණී පාරිභෝගික ජනතාවට ලබා දෙන තීරණය කළා තිබුණා. අද මාත් ගමන රාත්‍රී 12 සිට ගණන් අඩු කරලා පාරිභෝගික ජනතාවට ලබා දෙන්න කියලා පිළියම් කරනවා.
2: පවතින වියලි කාලගුණ තත්ත්වයේ හබුවේ පීඩාවට පත් පුද්ගලින් සංඛ්‍යාව 115,534ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට අයත්. මේ අතර ජලාශවල ජල මට්ටම 130කට වඩා අඩු හොත් මහකන්නේ වී වගා කිරීමෙන් පළක් නොවන බව ජාතික කොවිචන එකමුතුව පවසනවා. යලකන්නේ වගාවන් සඳහාද නිසි බිලදී ගැනීම නොවීම සහ ජල ගැටලුව සමග මෙවර මහකන්නේ වගාවන් සිදු කිරීම අර්බුදකාරී බවයි ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
4: විවාහ කිරීම සඳහා පටන් ගන්න කියලා කියනවා. හැබැයි කෘෂිකර්ම බලධාරීන් කියනවා බය වෙන්න එපා, ඔක්තෝබර් 15ට පෙර ගොවිතැන් කටයුතු පටන් ගන්න, ආහන්න පටන් ගන්න බය වෙන. හැබැයි දැන් මේ වෙනුවිට අපි බලපුවාම මහවාරි මාර්ග ජලාශ තියෙනවා ලංකාව පුරාම 54ක් 56ක් අතර ප්‍රමාණයක්. ඊළඟට සුළු මේ මධ්‍ය පරිමාණ ජලාශ තියෙනවා 178ක් 180ක් වගේ. එතකොට සුළු පරිමාණ වැව් තියෙනවා 24000ක් විතර. එතකොට මේ වගේ ගොඩක් හැම ජලාශයකම වගේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ, සුළු පරිමාණ ජලාශ මුළුමනින්ම හිඳිච්ච වැම තියෙනවා පොඩ්ඩක් තියෙන 130කට වඩා අඩුයි. වැව් වල ජලධාරිතාව 120ක් වගේ තමයි තියෙන්නේ. මධ්‍ය පරිමාණ ජලාශවල 30ටත් අඩුයි. ඒ වගේ ගාන 30-40 තමයි තියෙන්නේ. එතකොට මහවාරි මාර්ගවල හැම ජලාශයකම ජලධාරිතාවේ 140ට වඩා අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 140ට වඩා ජලධාරිතාවේ අඩු වුණාම ගොවිතැන් පටන් ගන්නවා කියවට පටන් ගන්න බෑ. හරියට තාම ඊසාන දිග මෝසම්, ඒ කියන්නේ වර්ෂාව සක්‍රිය වෙලා නැහැ.
2: රටට බලපෑති එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් අක්කර 8500කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවසුවේ වගහානි සිදු දිස්ත්‍රික්ක රැසක වගාබිම් සඳහා බන්දි කිවීම මේ වන විට ආරම්භ වී ඇති බවයි. සියලුම ගොවීන් හට එළඹෙන 15 දිනට පෙර වගහානි සඳහා බන්දි ගෙවීමට නියමිතයි. මේ අතර ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පැවසුවේ පවතින උෂ්ණාධික කාලගුණයේ හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
5: වැඩ කරන්න කම්මැලිකම, නිදිමත, ආහාර අරුචිය වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඊට අමතරව අපේ මුත්‍රාවල පාට තද පාට යන්න පුළුවන්. ඒක එන්න ඉස්සෙල්ලම ඇත්තටම වැඩිපුර වතුර බොන්න ඕනේ. වැඩිහිටියෙක් නම් ලීටර 3ක්වත් දවසට වතුර බොන්න ඕනේ. ඊටත් වැඩිපුර ටිකක් බොනවා නම් හොඳයි. මේ දවස්වල දරුවෙක්ට දරුවගේ බරේ හැටියට වතුර ප්‍රමාණය ලබා දෙන්න. ඇත්තටම ජලය විතරක් නෙමෙයි, ස්වභාවික දියර ආහාරත් අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඩොඩන් ආරන්, දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග වගේ දේවල් හොඳයි. ඊට අමතරව සඳහන් කළ යුතුයි පැණි බීම වර්ග වගේ දේවල් දරුවන්ට දෙන්න එපා. ඒ මගින් අපිට අනාගතයේදී දියවැඩියාව පිළිගත්තත් නැති වෙන්න පුළුවන්. ඒවට ළමයින් යොමු කරන්න එපා. ස්වභාවික දේර ආහාරම දෙන්න. ඊට අමතරව අපි වතුර බොන්නේ නැතුව පාරවල් වල වැඩ කරොත්, කුඹුර වල වැඩ කරොත්, ළමයි වුණත් පාසල් ගිහිලා සෙල්ලම් කරොත්, ජීර්ණ තත්ත්වයේ වගේම තාප කම්පන තත්ත්වයන්ට යන්න පුළුවන්. එතෙන්දී අපේ හෘදයේ වස්තුවර බලපාන්න පුළුවන්, මොළයට බලපාන්න පුළුවන්, කලන්තය ගතිය, සීනි ඇතිවීම, වලිප්පුව, සමහර වෙලාවට මරණ පව සිදු වෙන්න පුළුවන්. වැඩිපුර වතුර බොන්නේ නැතුව මේ දවස්වල අපි පාරේ වැඩ කරොත්, මැරතන තරගවලට සාපා ආයුණත් අපි හැමදාම කරන්නේ. හැබැයි වැඩිපුර වතුර ටිකක් බීලා මේ තත්ත්වයන්ට මූණ දෙන්න. ඊට අමතරව මේ රස්නේ එල්නිනෝ තත්ත්වයත් එක්කම රස්නේ තත්ත්වය නිසා හමේ රෝගත් වැඩි වෙන්න පුළුවන්.
2: වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ එතුලින් ග්‍රාමීය ජනතාව ජාතික ආර්ථිකයට ඍජුව දායක කරගත හැකි බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජරට මහවාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුයේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවට එක්වෙමි. ජනාධිපති අනුකුමාර දිසානායක පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. එහිදී ඉදිරිපත් වූ ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සහ එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීම සඳහා ප්‍රගති සමාලෝචන රැසීම පැවැත්වුණා. මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමඟ නැවතුණු පහළ මල්වතුයේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන සඳහන් කළේ සාමාන්‍ය වාටුවක ඔහු රඳවා සිටින බවයි. එම වාටුවට සාමාන්‍ය පරිදි ආරක්ෂාව යොදා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා දිනකට පුද්ගලයන් 3 දෙනෙකුට අවස්ථාව හිමිවනු ඇත. අල්ලස් කොමිසම් මගින් ඊ අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. එය ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසින් නියෝගය නිකුත් කළා. ආන්දෝලනයට තුඩුදුන් එයාපස් ගුවන්යානා මිලදී ගැනීමේ සිටියේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂට චෝදනා එල්ල වුණා. බන්ධනාගාර ගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂගේ ආරක්ෂා පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව පොදුජන පෙරමුණ පවසනවා. නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුව පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බවයි.
6: මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබුණා ඉතාමත් පැහැදිලි ලෙසම අනුරාධපුරයේ රැස්වීම ගැන ලොකු බයක් ඔවුන්ට ඇති වෙලා තිබුණා. ඒ බය නිසා තමයි මං ඉදරේ කඩිමුඩියේ මේ කටයුත්ත ගරු අධිකරණයට ඉදිරිපත් වෙන්නේ. මොකද පහුගිය කාලේ ඕනතරම් කාල තිබුණා. හැබැයි අනුරාධපුර රැස්වීම වළක්වන්න කරන්න තියෙන හැමදේම කරා. අවසානයේදී මේ තැන්ට ගොතන ලද සාක්ෂි මත තමයි මෙතුමාව ඉදිරිපත් කරන්නේ මේ ආකාරයෙන්. අපි දන්නවා පහුගිය කාලේ පුරා බන්ධනාගාරවල ඇති වුණු සිදුවීම් මාලාවේදී සිරකරුවන් ඝාතනය වුණා. මේ අවස්ථාවේදී ඉතාමත් බරපතල සැකයක් බයක් තියෙන අපිට අපේ නායකතුමාගේ ජීවිතය ගැන. ඒක නිසා නාමර් රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව තුළ තිබෙනවා.
2: පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් සඳහන් කළේ සිරගත කිරීමෙන් සිය දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි.
7: දැන් අනුරු කුමාර් දිසානායකට ඕනේ ගම්වලට ගිහිල්ලා 100%ට කුහකයන් ටික සන්තෝෂ කරන්න ඕන කරන දේ තමයි ඔහු ලබා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි අනුරු කුමාර් දිසානායකගේ හිතනවා නම් අපිට හිරගෙවල් පෙන්නලා අපිව නවත්තන්න පුළුවන් කියලා එයාට වැරදිලා.
2: දේශපාලන ක්‍රියාවලීන් මත පදනම්ව ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගෙන් පළිගැනීම් සිදු නොකරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
8: අල්ලස් කොමිසම අධිකරණයට තොරතුරු වාර්තා කරාට පස්සේ කරු අධිකරණය තමයි මොකද්ද ඉදිරි පියවර කියලා තීන්දුව කරන්නේ. ඉතින් මේ මම හිතන්නේ මේ සිදුවන සිදුවීම් සියල්ලටම අධිකරණය විසින් තමයි කටයුතු කරන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක නෑ දිවි දේවල් කියන්නට පුළුවන්. නමුත් අපි හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධ අය ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නෝ අපරාධයට තමන් කොතර සම්බන්ධයද කියන එක.
2: මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අදහස් පළ කළා.
9: අධිපතිතුමා කිව්වා ශාල සංශෝධන ප්‍රමාණයක් මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයට එතුමා එකතු කළා තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමන සංශෝධනයද නඩු විභාග වේගවත් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව ඉදිරිපත් කළේ? නැත. කළා තියෙන එකම දේ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම. ඒකෙන් නඩු විභාග ඉක්මන් නොවන බව පොඩි ළමයෙකුට තේරෙනවා.
2: ආණ්ඩු වැරදිකරුවන්ට එරෙහිව දඬුවම් ලබා දීම අඛණ්ඩව සිදු කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
10: ഘോഷණයක් කරන්න 22 කට විතර දැක්කන් හිටපු සෙනඟ. ගෙදර යන ගමන් රැස්වීම වලට නැව දැන් හිරේ යන්න යන ගමන් රැස්වීම වලට යනවා. ඉතින් ගොඩක් අය දැන් ඇතුලේ ඉන්නවා. මහ ඇමතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. අල්ලස් සෝදුසන විමර්ශන කොමිසමට යනවා. උසාවි යනවා. ඉතින් නඩු ඇහෙනවා.
2: රට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට ජාතික මානව හිමිකම් සැලැස්මක් ආරම්භ කිරීම වැදගත් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා පවසනවා. මහාචාර්යවරයා පැවසුවේ වසර 10කට අදාළ වන පරිදි ජාතික මානව හිමිකම් සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් එල්ලෙවන චෝදනා සඳහා පිළිතුරු ලබා දිය හැකි බවයි.
11: සමහර රාජිනෝන සංවිධානවලට අපේලා තියෙන දෙයක් තමයි මේ යුක්තිය, ඒ වගේම විසපීරණ, ඒ කියන්නේ අතුරුදහන් වීම, පුරුදහන් වීම සම්බන්ධව සිදුවන කාරණා බොහොම ඇල්මැරුණු ස්වභාවයකින් යන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තමයි මේ කියන අතුරුදහන් වීම සම්බන්ධව ක්‍රියාත්මක වන ආයතන තියෙනවා, ඒ වගේම ඒවා සම්බන්ධව ක්‍රියාත්මක කරන වෙනම අංශ තියෙනවා. ඒ නිසා ඒවා සම්බන්ධව මීට වඩා වැඩි ප්‍රවණතාවයක් දක්වන්නේ කියන එක. හැබැයි රජයේ පැත්තෙන් ගත්තාම වෙනත් පසුගිය රජයන්ට වඩා මේ රජය මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ඇයිට එකරැකින් මේක නිම කරන්න බෑනි. ඒ නිසා රජයේ පැත්තෙන් කරන්න ඕන දේ තමයි මේ සම්බන්ධව ජාතික මානව හිමිකම් සැලැස්මක් හදලා ඒ ජාතික මානව හිමිකම් සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස මේකේ අතුරුදහන් වූවන්ට, ඒ වගේම ඒ අවතැන් වූ අයට යුක්ති ඉෂ්ට කිරීම සඳහා අඩුම ගානේ දසා අවුරුදු කාලීන සැලැස්මක් හදලා ඉදිරිපත් කරොත් අපිට අනිත් රටවල උදව්ව අරගෙන ඒක ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
2: මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර තවදුරටත් ශක්තිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මෙම නිවේදනය සිදු කළේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරමින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික සමගිය වෙනුවෙන් රජය දක්වන කැපවීම සහ ජාතිවාදය තුරන් කිරීමට රජය කැපවී තිබුණත් සත්‍ය සහ යුක්තිය ඉටු කිරීමේ උත්සාහය නැනහිටීමේ අවධානමක් පවතින බවයි. බොරලස්ගමුව මාලනී බුලත්සිංහල භාවත ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන අතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ ඊයේ රාත්‍රියේදී. මියකොස් ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ප්‍රබල මාත්‍රාවේ ජාවාරම්කරුවෙකුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 34ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 17ක්. පුද්ගලින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයෙකු වරාය නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාශය සිදු කළ වැටලීමකදී සැකකරු 54 හැවිරිදි චීන ජාතිකයෙක්. වරාය නගරයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් චීන ජාතිකයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. මියගිය චීන ජාතිකයාගේ මෘතදේහය ඊට පසුදින ඇලියකොට ප්‍රදේශයේ තිබී සොයාගැරුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද චීන ජාතිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. මේ අතර මිහින්තලේ මහකණදරාව වැව්වැම වත තිබූ පාර්සලයක තිබී T56 වර්ගයේ ගිනියවයක්, ඊට යොදෙන මැගසින් 4ක් සහ පතුරු 25ක් සොයාගෙන තිබෙනවා. මිහින්තලේ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ගිනියවිය සහ පතුරුම් සොයාගෙන ඇත්තේ වැව්වැම වත සැක සහිත පාර්සලයක් පවතින බවට පොලිසියට ලද තොරතුරක් මතයි. ගිනියවිය සහ පතුරුම් තොගේ ස්ථානයට ගෙනවිද වූ පුද්ගලින් සොයා මිහින්තලේ පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. මීට හේතු වී ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන ලෙස දැක්වීමයි. මෙම යෝජනාව ටෝගෝ රාජ්‍ය විසින් ඉදිරිපත් කර ඇති අතර අප්‍රිකානු සංගමයේ සමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී තිබෙනවා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යද යෝජනාවට පක්ෂයේ ඡන්දය ලබා දුන්නා. ඊට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ අමරිකාව පමණයි. රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා. රුසියාව සහ යුක්‍රේන අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා යළි සාකච්ඡා ආරම්භ කිරීමට අමරිකාව තීරණය කර තිබෙනවා. ඒ සඳහා අමරිකාවේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොක් සහ ජැරඩ් කුෂ්නර්ද අද මොස්කවෙහිදී රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් හමුවීමට නියමිතයි. එම නියෝජිතයින් හෙට යුක්‍රේන ජනාධිපති ව්ලාඩිමිර් සෙනස්කිද හමුවී සාකච්ඡා පවත්වනු ඇති. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ සිය නියෝජිතයින් විසින් යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක් රුසියාව සහ යුක්‍රේනය වෙත ඉදිරිපත් කරන බවයි. යුක්රේන ආරක්ෂක ප්‍රධානි ඔලෙක්සැන්ඩර් පොලොක්ලාඩ්ගේ කාර්යාලයට ඊයේ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයෙන් ආරක්ෂක ප්‍රධානියට කිසිදු හානියක් සිදු නොවපවයි යුක්රේනය සඳහන් කළේ. යුක්රේනයේ කමියන්ස් වෙත එල්ල වුණු රුසියානු ප්‍රහාරකින්ද පුද්ගලයන් 4 දෙනෙකු මිය ගියා.
12: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: වයස වෘතු ධාරාවෙන් පහළ ආසියානු සත් සමාජික රග්බි ශූරතාවලියේ ඒකාණ්ඩයේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තරගෙන් මැලේසියාව ජයගෙන තිබෙනවා. ඒ ලකුණු 4-22ක් ලෙසයි. 19 පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කසකස්ථාන කාන්තා කණ්ඩායම අතර තරගෙන් කසකස්ථානයට ජය හිමි වුණා. එහිදී කසකස්ථාන කණ්ඩායම වාර්තාක ලකුණු සංඛ්‍යාව 17ක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි. ආසියානු සත් සමාජික රග්බි ශූරතාවලිය චීන ෂින්ඩාඔහිදී පැවැත්වෙනවා. ජලි සිරස්තා. ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි. කිරිතේ සහ ප්ලේන්ට් මිලත් රුපියල් 5කින් 15ට. වියලි කාලගුණෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂයක්ම වයි. බාරි පද්ධති ශක්තිමත් කිරීමට රජයේ සැලසුම්. ජාතික මානව හිමිකම් සැලැස්මක් ඇති කිරීමට යෝජනා. ලෝක සිතියඹ වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය. සීත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලක ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30. රැදි සිටින පෑන් පෑපුවත් සමගින්.
12: ලොවපුරා සෙරසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town. Talk of the town.
1: HBO හදන Harry Potter TV series එකේ අලුත්ම teaser trailer එක පහුගියදා release වුණා.
2: මේකෙන් අපිට Harry, Ron, Hermione ගේ characters කරන අලුත් actors ලාගේ acting පළවෙනි පාරට බලා ගන්න පුළුවන්.
1: යෝගිම ට්‍රේලෙකි හොග්වොට්ස් වල මායා තොප්පිය නොපෙනී යන කබාය වගේ අපිට හුරු පුරුදු දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්.
2: මේ TV series එකේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඩැනියල්, එමා වොට්සන්, රූපර්ට් වගේ අය නැතුව මේ අලුත් ඇක්ටර්ස් ලව අපිට හුරු පුරුදු නැති එක.
1: මේ TV series එකේ පළවෙනි සීසන් එකේ එපිසෝඩ්ස් 8ක් තියෙනවා. ඒ වගේම හොඳම නිවුස් එක තමයි Harry Potter ආයෙත් එන්නේ මේ අවුරුද්දේ ක්‍රිස්මස් එකට.
0: Talk of the town.
3: 98.2 98.7

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: තවම පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි, කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත, 2. උතුරු මැද පළාත.
8: උත්තරාංගික
9: ස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න.
10: යත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නමවිල.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍යරුව ගොබ්බයා.
17: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
20: 98.2 98.7

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
3: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙ කපින්. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
2: අසන දහම පිළිපැතොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
3: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කීකී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
5: සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි ඩිල්මා ස්ට්‍රෝං තේ ඉතිරි රුපියල් 185යි මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 370යි කාගිල් ස්වර්සිටි
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්
7: 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 කරණයන ඉගිලට බැරීති දේ ඔයා ඉස්කෝල ගීතී සමාන්ට එකතර ඉගිලට පුළුවන්ද වගේ ිකන් දැන දැනම මං වැරදි පස්සයක් ව දන්න
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
9: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: We can

0: වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: theater top story
1: පුද්ගලින් 113,000කට රජෙන් පානීය ජල පහසුකම් පවතින වීලි කාලගුණ තත්ත්වයේ හැමේ පුද්ගලින් 113,354 දෙනෙකුට පානීය ජල පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සඳහන් කළේ එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 34ක පවුල් 34608කට අයත් බවයි. වියලි කාලගුණයේ හැමේ මෙවන විට පීඩාවට පත් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 115,534ක්. එම පිරිස දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට අයත්. පීඩාවට පත් දිස්ත්‍රික්ක ලෙස අම්පාඩු, අනුරාධපුරයේ බදුල්ල, මඩකලපුව, බොඩරාගල, පොළොන්නරුව සහ රත්නපුර හඳුනාගෙන තිබෙනවා. දැන් විදෙස් පුවතක්. කැරලිකාර කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සුඩානයේ පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. අකණ්ඩ වෙල්ල කරන සුඩාන ප්‍රහාර හමුවේ දෛනිකව පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් මිය යන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවසුවේ දරුණු මානුෂ්‍ය අවශ්‍යතාවයක් සුඩානයට පවතින බවයි. දැන් ක්‍රීඩා පුවතක්. එංගලන්තයේ සමග පැවැත්වෙන පන්දුවර විස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. දෙරට අතර විස තරගාවලියට තරග තුනක් ඇතුළත්. පළමු තරගයේ ලැබෙන 15 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත්

0: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්නේ
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moon Siyatama Havasa Dekata Sudu Kochita. Kochita.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang show time ke de vitarai.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ ඒකට මම තෝරගත්තේ තායිලන්ත වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 2 4 2 0.7 1 1 2 7 7
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7 1 3 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණේ ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆය දැන් වෙළඳ පොලි.
1: ඔබ ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩනි ඉතින් නේද?
6: දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
9: 98.2 98.4

0: අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
1: කාගිල්ස් ෆුඩ්සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. වණ්ඩක්කා කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 160යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: හුඟාක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
5: අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට
19: real මපට experience එකකට ඇල්වත්ත බට.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
5: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
14: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115-880-400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
10: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
15: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
20: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
21: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
22: Avan Second Pona Deyak, Adagivanna Ganna.
23: Avan Stick and Ticka Pay.
24: Vishwasi Arakshavasa, Ihalama Pratilaba Samakin, Commercial Bank Quiz Thawara Tanpatu Sandaha, Siyayata Ekulahak Dha.
8: දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
9: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
11: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
13: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
24: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
13: රැයක් පුරා විඳින පැයක්
24: රැදායයි
13: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
25: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළත් ආසයි 2 ලැබෙනවනම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
26: සින්දු සියොත අනුග්‍රහය.
27: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිංහාරේ චාප්තාරේ.
26: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
28: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
29: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත. 2. උතුරු මැද පළාත.
30: උත්තර අංක 1.
28: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
31: යත පොකට් මනි.
28: හෙට උදේ 5 කාලට සිය තහන්න.
32: We can

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වය දැන්
5: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අදම අරන් යන්න. අමතන 011 114 700
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 47 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
8: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
12: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැණි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත TV තුලින්
14: 98.2 98.7

0: දැන් වෙලාව හවස 2:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: क्या था टॉप स्टोरी।
1: පළාත් දෙකකට ප්‍රබල අකුණු. නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රබල අකුණු සමග වැසි ඇතිවිය හැකි බවයි. ගෙගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකරනවින් පවතින බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්තු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දකුණු ආසියාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය පිළිබඳව කලාපීය වෘත්තීය සමිති හෝමාරුව දෙදින වැඩමුළුවට එක්වෙමින්. වැඩමුළුව පැවැත්වෙන්නේ කොළඹදී. ඒ සඳහා ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයන් එක්ව සිටිනවා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පැතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගල්ලඟුරුවල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවි තෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවි තෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133010 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0.1147500 අමතන්න.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපතපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
6: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.7 6 252 20.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1 1 732 1000. NIBM The City University, The Place to Be. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Ekaven Karwa Ganna. Amathanna 0.1 1 7 8 6 6.
8: Finishing Vahalak Lesa Color of Blow Vajabena.
9: Sit Pedagani, Kal Pavati.
8: අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9 වසරයි 0.714151151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
17: Weekend Theater.
18: සියත දෙවයින පුරා.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
2: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරත් තැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතින්
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
5: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Iki Bankua Lisa, Sreni Katakar Atar. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
6: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
9: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
6: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
10: උත්තරාංගික
11: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න දෙහිවල කිමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
12: Yatha Pocket Money.
11: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් තරම්
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගේල් සොට්සිටි විතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ₹370, කෝලෝ පිටිකල් පොල් කිරි ₹260, එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ₹130, සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ₹160, හගේල්ස් ෆර්සිටි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
7: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් Commercial Bankුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
11: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි ඉන්න. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා, ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා, දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
10: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
11: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටිය එපමණකින් මේ ධර්මයේ වැටහෙනව නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුළින් ගලප ගලප බලන්න.
10: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
12: සියත බණමඩුව
10: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: మొదటగా టాప్ స్టోరీ.
1: ఖనిజ తెల్ సంస్థావ లాభలబాయి. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ මේ දක්වා රුපියල් බිලියන 27ක ලාභයක් උපයා තිබෙනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍ති කුමාර සඳහන් කළේ ඩීසල් අලවියෙන් අලාභයක් සිදුවන බවයි.
2: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මේවන විට බිලියන 27ක ලාභයක් උත්පාදනය කළා තියෙනවා. විශේෂයෙන්ම මේදි කියන්න ඕන මේ ලාභය උත්පාදනය කර ගැනීමට හැකියාව ලැබුණේ ගුවන් තෙල් අංශය සහ ඒ වගේම නැව් තෙල් අංශය මේ වෙනකොට ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉතාම වාසි සහගත තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඩීසල් කියන අංශය සංස්ථාවට යම් කිසි පාඩුවක් ගෙන දීලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම මේ වෙනකොට ඩොලර් ආදායමත් සමගම ඇතු වෙච්ච ඒ වාසිදායක තත්ත්වය නිසා රුපියල් බිලියන 27ක ලාභයක් උත්පාදනය කරලා තියෙනවා.
1: මේ අතර ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන ටැංකි 29ක් සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඊට අදාළ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බවයි කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. දැන් ක්‍රීඩා පොතක්. අවුරුදු 18න් පහළ ආසියා රග්බි සෙවන්ස් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය පළමු ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ඒ ඉන්දියාව සමග පැවති තරගයේ ජයග්‍රහණය කරමින් ලකුණු 0.12ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ ජයගත්තා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: ටිකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: Weekend Theater.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: Loucão AT. Loucão AT.
1: මේ කල්පනා කළේ සප්න කූඹියෙක් වගේ වෙන්න.
2: ඇයි ඔයා එකපාරටම හිතුවේ කූඹියෙක් වගේ වෙන්න ඕනි කියලා?
1: ඔයා අද ගෙදර ගිහිල්ලා කූඹි ගුලක් ගාවට ගිහිල්ලා අද නම් බැරි වෙයි ටික රැවෙන්නේ ගෙදර යනකොට හෙට දිහාවට එළිය වැටුනහම බලන්නකෝ මේ වැඩේ කරලා. ඔයාටත් හිතෙයි කූඹියෙක් වගේ වෙන්න. ඔයා කූඹියෙක් යන පාරකට ගලක් දැම්මොත් කූඹියා ඒ ගල උඩින් පැනලා යනවා. ඔයා කූඹියාගේ උඩට වැලි අහුරක් දැම්මොත් ඌ ටික වෙලාවක් ඉඳලා ඒක හාරගෙන හාරගෙන ආයි එළියට එනවා. ඔයා කූඹියා යන පාරට වතුර දැම්මොත් ඌ ඒක ගණන් ගන්නෑ. පීනලා ඒකින් එතර වෙන්න උත්සාහ කරනවා. මොන දේ කොහම වුණත් කූඹියා උගේ ගමන නවත්තන්නේ නැහැ. යන්න ඕන තැනට යනවා. අන්න ඒ හින්දායි මං කිව්වේ කූඹියෙක් වගේ වෙන්න ඕනේ කියලා.
2: සුබ සන්ධ්‍යාවක් නිශාන්. ඔබ කිව්වා වගේම අපිව අහන අපේ ආදරණීය හිතවතුන්ටත් මතක් කරන්නේ ඔබත් පුළුවන් නම් කූඹියෙක් වගේ වෙන්න උත්සාහ කරන්න. මොකද එතකොට ඔබට සමහර විට ජීවිතයේ මෙච්චර කාලයක් ළඟා වෙන්න බැරි වෙච්ච ඉලක්කවලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. නිශාන්, ඉලෝන් මස් කියන්නේත් එහෙම කෙනෙක්නේ. තමන්ගේ ඉලක්ක හඹාගෙන යන කෙනෙක්. හැබැයි එයා පහුගිය දවසක ඉතාම ප්‍රබල විදිහ ප්‍රකාශයක් කරලා තිබුණා. මේකෙන් සමහර අය ගැස්සිලා ගියා.
1: ජීවිස්ස සමුළුව අමතමින් කිව්වා මස්ක් තව අවුරුදු මෙච්චර ගාණක් යද්දී ලෝකේ තියෙන මේ ඔන්ලයින් ජොබ්ස් ඉන්ටර්නෙට් එකත් එක්කතු වෙලා කරන ජොබ්ස් ගොඩක් නැති වෙනවා කියලා. අපි විස්තර ඇතුව ඒ ගැන කියනවා. හැබැයි ජොබ්ස් නැති වෙනවා, පඩි මදි වෙනවා කියලා වැඩ කර කර ඉන්න තැන නම් කවදාවත් ගිනි තියන්න එපා රජෝ. තමන්ගේ කොම්පැනිය, තමන් වැඩ කරපු කොම්පැනිය පඩි මදි කියලා ගිනි තියලා කෝටි ගාන කලාබහණිය කරපු කෙනෙක් ගැන මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙනවා.
2: රටේ ලෝකෙ මෙච්චර දේවල් සිද්ධ වෙද්දී ඔන්න අපේ ට්‍රම්ප් මහත්තයාගේ රූපය ඇතුළත් ඩොලර් ඒකාසියක් නිකුත් වෙලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ වගේ ඒකාසියක් මිලදී ගන්න. හැබැයි ඇමරිකාවට යන්න වෙයි.
1: අයියෝ, ඇමරිකාවට යන එක කද්දක්ද කියලා ඔබත් හිතයි. මාත් හිතනවා. අපිත් යනවනේ ඔය නිතර දෙවේලි ට්‍රම්ප් මහත්තයාව මුණ ගැහිලා එන්න. එහෙනම් ඉතින් මේ ගමන අවස පහ වෙනකන් ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඔක්තෝබර් නොවැම්බර් කාලයේ අන්තර් මෝසම් වැසි තමයි අපට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපි අපේක්ෂා කරනවා. උදේ කාලයේ මදින් පායලා පැහැදිලි අහසක් තිබිලා හවස දෙකේ විතර පස්සේ තමයි වහින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වැස්ස ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ පැහිර බෑම් වල ඇති වෙන වැසිත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නායෑම ඒ වගේ දේවල් එල්නිනෝ සංසිද්ධියත් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ තද වැසි ගං වතුරක් එහෙමත් එන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඒක බැහැර කරන්න බෑ එකපාරටම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද? ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.1187.666.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1182000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 0.42% දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තේ ඔන්ටාරියෝ නුවර අටි මිලියන 1.5ක් විතර විශාල ගබඩාවක වැඩ කර කර හිටපු සේවකයෙක්ට හිතෙනවා මට පඩි බති මම ඒ හින්දා මේ ගබඩාව ගිනි තියනවා. අවුරුදු 29යි මෙයාට. පහුගිය දවස්වල මේ කරපු මහා විනාශය ගැන මුළු ලෝකෙම කතා කරා. විනාශේ තරම කිව්වොත් ඔබට ඉහිලුම් නැති වෙයි. ඩොලර් මිලියන 500 කලාපයක්.
1: මෙයා නිශාන් මේ ගබඩාවට ගිනි තියලා තියෙන නිකම්ම නෙමෙයි. සිද්ධිය වීඩියෝ කරන ගමන් නේද? මේ දෙවන්ත අලාභය කරපු පුද්ගලයාගේ නම තමයි චමෙල් අබ්දුල් කරීම්. මෙයා මේ මෙයා වැඩ කරපු ගබඩාවට තමයි ගිනි තියන්නේ. මේ ගබඩාවේ තිබ්බ කඩදාසි නිෂ්පාදන තොගයකට තමයි මෙයා ගිනි තියලා තිබුණේ. හිතන්නකෝ කඩදාසි ගොඩකට ගිනි තිබ්බට පස්සේ කොහොම විනාශයක් වෙනවද කියලා. මෙයා මේ වැඩේ කරන ගමන් වීඩියෝ කරනවා. වීඩියෝ කරලා එයා කියනවා ඔයාලට කරන්න තිබුණේ අපිට ජීවත් වෙන්න පුළුවන් පඩියක් දෙන එක විතරයි කියලා. ඒ කියන්නේ පඩි මදි හින්දා මං මේ වැඩේ කරනවා කියලා තමයි එයා මේ වීඩියෝ එකෙන් කියලා තිබුණේ. දැන් මේ සිදු කරපු ක්‍රියාවත් එක්ක ඇතිවෙච්ච දෙවන්ත ගින්න හින්දා මේ සමාගමට වෙච්ච අලාභේ හිතා ගන්නවත් බැරි තරම් ප්‍රමාණයක්. ඇමරිකා ඩොලර් මිලියන 500කට ආසන්න අලාභයක් මේ ගබඩාව හිමි සමාගමට සිද්ධ වෙලා තිබුණා. ඕක ලංකාවේ රුපියල් වලින් කිව්වොත් එහෙම රුපියල් කෝටි 15,000කට ආසන්න. හිතන්නකෝ කොහොම වැඩද මෙයා මේ කරලා තියෙන්නේ කියලා. පඩිමදි කියලා. ගිනි නිවන බටෝ 175ක් කැඳවලා තිබුණා මේ ගින්න මැඩ පවත්වන්න. හැබැයි මේ ගිනි නිවන බටයන්ටත් මේ ගබඩාව බේරගන්න හරිම අපහසු වුණා. බොහෝ දේවල් විනාශ වුණා. මොකද කඩදාසි ගොඩකට ගිනි තිබ්බට පස්සේ වෙන දේ ඉතින් ඔබට කියන්න ඕනේ නෑනේ. මේක මෑත කාලෙදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවෙච්ච අතිශය බරපතල සිදුවීමක් කියලා තමයි දැනට ඒ ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කරලා තියෙන්නේ. පඩිමදි කියලා කරපු විනාශේ නේද? පස්සේ ඉතින් කම්පැනි කටට හිදෙන්නේ අපරාධි පඩි කීයක් හරි වැඩි කරලා තියාගත්තා නම් එච්චර අලාභයක් වෙන්නේත් නෑ කියලා.
0: හහහ ඔය විශ්වාසයක් කරන කෙනෙක් නේද? ඉක්මනට ගිනි නිවීමේ උපකරණ ටිකක් අරගෙන තියාගන්න. නැත්තම් ෆයර් එලාම් එකක් හයි කරගන්න. ඒක කෝකටත් ඇඟට ගුණයි.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දීගින්දක් කරා.
3: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකාන හවුස් ගන්නපා. අහසින් වැටෙන එක දීගින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන් නැස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
1: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0710-666-222 Prime Residences
14: America Exa Janapadaya Exat Rajadhaniya Italia Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumix
1: Aluminium ona taram Alumix nam is taram
15: Supermet Dakunu Koreawen aanene kerana niyamita AZ again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10k wagakima wahala gahanna වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
1: 1500cc ටර්බෝ එන්ජින්කින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට
17: real මපට experience එකකට ඇල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
5: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතක 0111580400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
9: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
14: ගංගාතරට සුවිසිලෙට දැන් මම බය නැහැ
8: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
0: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
12: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
12: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
20: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
22: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
23: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
24: Avance ticket ona deyak ada gewanna ganna
25: Avance ticket tika pay
26: Vishwasay arakshawa saha ehelama pratilabha samagin commercial bank wis thawara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
27: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොණ්ඩේසි සහිතයි.
2: සේප්පු.
6: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
2: රැයක් පුරා විඳින පැයක්
10: රැදායයි කීදායයි
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අන්න.
11: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
13: උත්තරාංගික.
15: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
15: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
28: ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු

0: පහුගේ දවසක ජීවිස්ස සමුළුව තිබ්බනේ. අන්න ඒකෙදි කතාවක් කළා ලෝකෙම දන්න එලොන් මස්ක්. හැබැයි මනුස්සයාගේ කතාව ඇහුවට පස්සේ මුළු ලෝකෙම නිකන් දෙදරලා ගියා. ඇයි ලෝක විනාශයක් ගැනවත් කිව්වද? ඔව්, සමහරුන්ගේ ජීවිතවලට විනාශය උදා කරන්නත් මේ ප්‍රවෘත්ති ප්‍රමාණවත්. ඔහු කියන විදිහට ඉදිරි වසර කිහිපය ඇතුළත ඩිජිටල් ලෝකෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා. මොකද ඒකට හේතුව මිනිස්සුන්ට වඩා AI තාක්ෂණය ඉස්සරහට එනවා.
1: දැන් මස්ක් කියන විදිහට මේ AI එහෙම නැත්තම් කෘතිම බුද්ධිය කියන එක මෘදුකාංගයක් ඇතුලේ ස්වභාවිකවම ජීවත් වෙන දෙයක් කියලා තමයි එයා හඳුන්වලා දෙන්නේ. මේකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට එයා කියන්නේ ඩිජිටල් ෆයිල් එකක්, එහෙම නැත්තම් කෝඩ් එකක්, ලේඛනයක්, ඒ වගේම දේටා වාර්තාවක් ලැබෙන ඕනෑම රැකියාවක් ඉතාම වේගෙන් AI මගින් ඔටෝමේට් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඉස්සරහදී software engineering, accounting, graphic design සහ data analysis වගේ ක්ෂේත්‍රවලට මිනිස්සුන්ව යොදා ගන්නවට වඩා AI තාක්ෂණය යොදා ගන්න පෙළඹේ කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ වගේ රැකියාවල නිරත වෙමින් ඉහළ වැටුප් ගත්ත කට්ටියට ඉදිරියේදී ලොකු අවදානමක් තියෙනවා කියලා තමයි Elon Musk සඳහන් කරලා තිබුණේ. හැබැයි මේකේ අනිත් පැත්තෙන් තව කාරණයක් පේනවා නේද නිසාන්? ඒ කියන්නේ ඔය තමන්ගේ අතේ පය හයියෙන් කරන වැඩවලට මේකෙන් බලපෑමක් වෙන්නේ. ඒ කට්ටියගේ රැකියා ඒ විදිහටම ගලාගෙන යාවි.
0: සමහර වැඩ කරන්න මිනිස්සු ඕනෙම වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වෙල්ඩින් වැඩක් කරන්න, පම්බ්ලින් වැඩක් කරන්න, එතකොට විදුලි කාර්මික ශිල්පයේ වගේ දේවල්, වගේම කෑම උයන්, ගොඩනැගිලි හදන්න වගේ ප්‍රායෝගික වැඩ කම්පියුටර් එකකට එක රැකින් කරන්න බෑ. හැබැයි දැන් ඒවත් කරන්න පුළුවන් යන්ත්‍ර හැදීගෙනයි යන්නේ. ඉතින් ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපේ සැලැස්ම කොයි වගේ වෙන්න ඕනද කියලා මස්ක් මේකෙදි තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. සාම්ප්‍රදායික අධ්‍යාපනය සහ වෘත්තීය උපදෙස් සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හරවනවා කියලානේ මස්ක් කියන්නේ. ඉතින් මේකෙන් කියවෙන්නේ තාක්ෂණයේ දියුණු වෙන තරමට භෞතික ලෝකේ හැම ගැටලුවක්ම විසඳන්න පුළුවන් අයට හොඳ ඉල්ලුමක් හැදෙනවා කියලා. ඉතින් පරිගණකයකින් ජෙනරේට් කරන්න බැරි ප්‍රායෝගික කුසලතා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක තමයි AI යුගයේ අපිට ඉස්සරහට යන්න පුළුවන් හොඳම ක්‍රමය. මම කල්පනා කරේ සැලොන් එකක් දාන්න. ඔබේ අදහස?
1: ඒක හොඳයි, ඒක හොඳයි. කොණ්ඩෙන් නැති එකේ සැලොන් එකක් දාන්න.

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
2: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරි ඉතින්. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සභාවෙන්ද ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
0: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය. කොළඹෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 460යි. ලීක්ස් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වලංගු වන්නේ සැප්තැම්බර් 5 සිට 7 දක්වා. තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සයිතයි.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
4: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

හතරයි විනාඩි එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी
1: බසරත සඳහා AI තාක්ෂණය දුරගමන් සේවා බසරතවලට કૃතිම බුද්ධිය හඳුන්වා දීමේ નિયම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ උපකරණ අද සවිකිරීම සිදු වුණේ කොළඹ බෙස්ටියන් මාවත බස් නැවතුම්පළේදී. පළමු අදියරේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් පුද්ගලික බසරත 10ක් සඳහා උපකරණ සවිකරනු ඇති. බසරතවල ගමන් ගන්නා මකීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැඩසටහනේ ආරමුණයි. ව්‍යාපෘතිය මගින් බස් රථයේ ගමනාරම්භ වන අවස්ථාවේ සිට අවසානිය දක්වා රියදුරුගේ මෙන්ම බසේ ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කරනු ලබනවා. ආසන බඳපටේ නොපැළඳීම, රියදුරු වෙහෙසකර තත්ත්වයක් පෙන්눔 කිරීම, දහවනිය අතරතුර දුරකථන භාවිතය වැනි අනාරක්ෂිත ක්‍රියාවක් සිදුවන්නේ නම්

0: ආරක්ෂක මෙවලම මගින් ඒ සම්බන්ධයෙන් කථන පණිවිඩයක් නිකුත් කිරීමට නියමිතයි. මූලික අධීරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසු සමස්ත බස් රථ වෙනුවෙන් මෙම කෘතිම බුද්ධි තාක්ෂණ උපකරණය සවි කිරීමට සැලසුම් කළා. වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති මාර්ග රියානතුරු සංඛ්‍යාව 1767ක්. ඉන් පුද්ගලයන් 1867 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ටකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: Weekend Theater
2: Theater Divine Apura

0: අම්පහත්තයට තියෙනවානේ පුදුම ආසාව. පහුගිය සතිය අපි කිව්වා විලකට නමක් දාන්න ගිහිල්ලා වෙච්ච අලකලංචිය. එකක් නම් ඔන්න සමෘද්ධිමත් කරගෙන තියෙනවා. ඔන්න ට්‍රම්ප්ගේ රුව රැගත් කාසියක් නිකුත් වෙලා තියෙනවා කියලා අපිට ආරච්චි අපිට දුන ඒ ගැන ටිකක් කියන්න.
1: මේ කාසිය නිකුත් කරලා තිබුණේ ඇමරිකාවේ 250 වන සංවත්සරයේ සැමරීම වෙනුවෙන්. හැබැයි මේ කාසිය මේ ගනුදෙනු වලට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ මේ කාසි එකතු කරන්නන්ට තියාගන්න තමයි. මොකද මේක සමරු කාසියක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ. මේ කාසිය වටිනාකම ඇමරිකානු ඩොලරයක්. අපේ සල්ලි වලින් එහෙමනම් රුපියල් 332 ශතගානක් වගේ කියලා හිතාගන්නකෝ. ඔන්න ඔය වගේ වටිනාකමක් තමයි දැනට ඩොලරයකට තියෙන්නේ. ඩොලරේ කාසියක් තමයි මේ විදිහට ට්‍රම්ප්ගේ රූපේ මුද්‍රණය කරලා මේ නිර්මාණය කරලා තියෙන්නේ. නිෂාන් දන්නවද? සියවසකට ආසන්න කාලයක් ඇතුළත ඇමරිකානු මුදල් ඒකකයට ඇතුළත් වුණු පළමු ජීවමාන ජනාධිපතිවරයා තමයි ට්‍රම්ප්. මොකද ට්‍රම්ප් ඉදිද්දිම තමයි එයාගේ රූපේ දාලා කාසියක් මේ විදිහට මුද්‍රණය කරගෙන තියෙන්නේ. දැන් මේ කාසියේ ට්‍රම්ප්ගේ රූපයට අමතරව තවත් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා.
0: දැන් මේ ට්‍රම්ප්ගේ රූපයට අමතරව ලිබර්ටි වගේම ඉන් ගොඩ් වී ට්‍රස්ට් කියන වචන පේළියත් එකතු වෙලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ගනුදෙනු වලට එළියට දාන කාසියක් නෙවෙයි. මේක අර කලින් කිව්වා වගේම එකතු කරන්නට කලෙක්ටර්ස්ලට සැමරුමක් විදිහට තියාගන්න හදපු කාසියක්. ඇයි දන්නේ නේද මේක නිකන් මුදල් සංසරණයට දැම්මේ නැත්තේ? මොකද ඒගොල්ලෝ එහෙම කළේ නැත්තේ? ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? අපිට කමෙන්ට් එකක් දාන්න බලන්න. 0711982894.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
2: කළ තියෙන එකම දේ මහේත් රාජතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
3: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මැතිමතුරුන්ගේ වත්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහෙන් ඒව ගැන පරීක්ෂණ?
5: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම දී හොරු ඇල්ලීමයි දෙකක්.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බින්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි. ඉතුරුම් දිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
11: Miss, හොඳ cool ද?
12: Cool. මොකද මම hot නේ.
11: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
12: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි, සමහරට අහල පුරුදු ඇති.
13: Oh my god.
11: ඔඩි මිස් සුදු කොච්චි.
14: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
15: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
11: මිස් මිස්. Excuse me miss.
12: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
16: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13/19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
17: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයි.

0: Loucão AT.
1: ක්‍රිකට් තරගයකට ගිහිල්ල එක පාරටම මුළු කුස්සල්ලානෙම පැරදුනොත් මුළු තරගාවලියම පැරදුනොත් අපි ඔකට ලස්සන වචනයක් කියනවා. ඔක තමයි වයිට් වොෂ්. ඔන්න ඔය වගේ දෙයක් කරා පහුගිය දවසක චීන ජනාධිපති ෂී ජින්පින් තමන්ගේ හමුදාවල ඉන්න ඉහළම මට්ටමේ හමුදා නිලධාරීන්ව අතුගාලම දැම්මා. දන්නවද ඒ ඇයි කියලා?
2: විදේශ මාධ්‍යෙම වාර්තා කරලා තිබුණේ මේ චීන ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයක ක්‍රියාවලියක්. මෙයා මේ ඒකාධිපති පාලනය තවදුරටත් තහවුරු කරගන්න තමයි මේ වගේ දෙයක් කළේ. ඔන්න ඔය වගේ දේවල් ලියලා තිබුණා සමහර විදේශ මාධ්‍ය. දැන් ඕකට හේතු වෙලා තියෙනවා කියන්නේ වෙන කතාවක්. ඒ තමයි රුසියාවේ තියෙන රහස් ඔත්තු සේවාවත්, ඒ වගේම ඉන්දියාවේ තියෙන රෝ ඔත්තු සේවාවත් චීනේ හමුදා ප්‍රධානීන්ගේ සම්බන්ධතා ගැන යම් විමර්ශනයක් කරලා තියෙනවා. එතනදී අනාවරණය වෙලා තියෙනවා ඇමරිකාවේ රහස් ඔත්තු සේවය වෙන CIA සංවිධානයත් එක්ක සම්බන්ධතා පවත්වන හමුදාවේ ඉහළ නිලධාරියෝ චීනේ ඉන්නවා කියලා. ඊට පස්සේ මේගොල්ලන් කළා කියලා කියන්නේ රහසිගත වාර්තාවක් හදලා ඒක රහසින්ම ෂී ජින්පින්ට බාර දුන්න කියන එක. එතනින් පස්සේ තමයි කට්ටියට ටිකට් එක ඇදෙන්න පටන් අරන් තියෙන්නේ.
1: වැඩේ මෙන්න මෙහෙමයි. මේ ජෙනරාල්වරු කල්පනා කරලා තියෙනවා දේශ සීමාවල නොසන්සුන්තාවයන් ඇති කරලා ඉන්දියාවත් චීනත් අතර නැති බිල්ලෙක් මවල යුද්ධයක් ඇති කරන්න. ඇත්තට මේකේ උවමනාව තියෙන්නේ බටහිරට, එහෙම නැත්නම් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් වලට. මොකද ඉන්දියාවයි චීනයි සාමෙන් සමගියෙන් කලාපයේ සංවර්ධනය ගැන හිතලා විතරක් වැඩ කරොත් එහෙම ආසියාවත් දියුණුවෙන් දියුණුවට යනවා. එතකොට මොකද වෙන්නේ? යුරෝපෙට යන එනමං නැති වෙනවා. අන්න ඒකයි මේක යටි පෙළ කතාව. ඉතින් මහා ලේවැගිරීමක් තමයි මේ විදිහට මොලේ කල්පනා කරලා පාය දන්න නිසා අපාය වැටෙන්නේ නැතුව වැඩෙන් බේරුවා.

0: කාගිල්ස් ෆුත්සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය බීට්‍රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. බණ්ඩක්කා කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 160යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තොග අවසන් උනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankave, Anka Eke Bankua Lisa, Sreni Katakar Atar. Me Vishishtatve Labannata, Apakiri Vishwase Tabu, Oba Samanta Stuti.
2: ප්‍රමුඛාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන වින්වයි 114700.
3: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 44ට අපිට WhatsApp කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
5: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
6: උත්තරාංගික
7: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගංග දෙහිවල කිමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
9: වීකෙන්ඩ් සියත.
10: සියත.
11: இதுவும் ஒரு ஃபீலா ஜாலியா தான் இருக்குல்ல.
12: ஏ ரவுடி பேபி.

0: දෙවන ලෝක යුද්ධේ අවුරුදු 80ක් වෙනවා දැන් ඉවර වෙලා. හැබැයි විශ්වාස කරනවද තාමත් දෙවන ලෝක යුද්ධෙට හදපු බෝම්බ වැඩ කරන තත්ත්වේ තියෙනවා කියලා. එංගලන්තේ තේම්ස් නදී යට අන්න ඒ වගේ මහ විශාල ජලජ පරමාණු බෝම්බයක් තියෙනවා. මේක හරිම භයානකයි. ලන්ඩන් නුවරට ටිකක් ඈතින් තේම්ස් නදියේ මොයේ පතුලේ තියෙනවා තවමත් මුළු බ්‍රිතාන්‍යම තිගැස්සීමකට ලක් කරන්න පුළුවන් දරුණු රහසක්. ඒ තමයි අදටත් උපුරන ද්‍රව්‍ය ටොන් 1400ක් තමන්ගේ ළඟ තියාගෙන මුහුදු පතුලේ නිද්‍රාශීලීව ඉන්න SS රිචඩ් මොන්ටිගෝමරි කියන ඇමරිකානු ලිබර්ටි වර්ගයේ ප්‍රවාහන නෞකාව.
1: දැන් ඔබ කල්පනා කරයි කොහොමද මේ විදිහට මේ පුපුරන ද්‍රව්‍ය තොගයක් එක්ක මේ නැව ගිලුනේ කියලා. මේක අනතුරක්. මේක 1944 අගෝස්තු මාසෙදි තමයි සිද්ධ වෙන්නේ. බ්‍රිතාන්‍යයේ කෙනට් වෙරළට ආසන්න ප්‍රදේශයකදී මේ නෞකාව වැලිපරයක ගැටීමෙන් මේක දෙකට වෙන් වෙලා යනවා. ඒ අවස්ථාවේදී මේ නෞකාවේ තිබුණු සමස්ත පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6000ක්. මේකෙන් කොටසක් ඉවත් කරගන්න පුළුවන් වුණා නැව ගිලෙන්න කලින්. හැබැයි ඉතුරු කොටස ඉවත් කරගන්න කලින් නැව ගිලිලා ගියා. එහෙමයි මේ චර පුපුරන ද්‍රව්‍ය තොගයක් මේ විදිහට තේම්ස් ගඟේ මොයේ පතුලේ මේ විදිහට අදටත් තියෙන්නේ.
0: මේකේ තියෙනවා බෝම්බ 2000කට වැඩි ගාණක්. ඒ වගේම ඩයිනමයිට් පතොරන් මේ ඔක්කොම වල බර ටොන් 1400ක් කියලාත් කියනවා. දැන් මේක බැරි වෙලා හරි බ්ලාස්ට් වුණොත් මොකද වෙන්නේ? හරියටම මුහුදෙන් මතුවෙන මීටර් 5ක සුනාමියකට මුහුණ දෙන්න එංගලන්තේ කට්ටියට සිද්ධ වෙන්නේ. මීටර් 5ක් කියන්නේ අඩි 16ක් විශාල සුනාමියක් හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම වෙරළබඩ නගර කිහිපයක්ම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා යනවා. ගොඩනැගිලි සේරම විනාශ වෙලා යනවා. මේකේ තියෙන ලොකුම තර්ජනය තමයි TNT වගේම RDX කියන රසායනික පරිණාමය සිද්ධ වෙනවා. දැන් අවුරුදු 80ක්නේ මේක ලුණුත් එක්ක මුහුදු ජලයේ යට. ඉතින් දැන් මේ TNT වගේම RDN පුපුරන ද්‍රව්‍යවල රසායනික සංයුතියත් වෙනස් වෙලා තියෙනවා. මේවා තියෙන ෆියුස් එහෙම දිරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා පුංචි කම්පනයක් ඇති වුණොත් මුළු නෞකාවම එකපාර පුපුරලා යන්න පුළුවන්. දෙවන මේ පිපිරීමක් කියලා තමයි, එහෙම නැත්නම් චේන් රියැක්ෂන් එකක් කියලා තමයි මේක ගැන පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෝ කියන්නේ.
1: ඒ විතරක් නෙමෙයි, මේක බ්‍රිතාන්‍ය බලශක්තියට තර්ජනයක්. මේ වෙනකොට මේ නෞකාව පිහිටලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන විශාලතම LNG ආනයනික පර්යන්තයක් ආසන්නයේ. හදිසි හරි මේ පුපුරන ද්‍රව්‍යවල පිපිරීමක් සිද්ධ වුණොත් එහෙම ඒ ආසන්නයේ තියෙන තෙල් පිරිපහදු සහ ගෑස් ගබඩා සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් කියන අනතුරත් මේ වෙනකොට තියෙනවා.
0: කාට හරි හිතේ ඉතින් මේක දැන් තාක්ෂණයේ දියුණු වෙන්නේ මේ තියෙන ටික අයින් කරන්න බැරිද කියලා. බැහැ. 1967 දී ඔන්නඔහොම වැඩක් කරන්න ගිහිල්ලා මීට වඩා ගොඩාක් පුංචි නැවක් ඉංග්‍රීසි ඕඩේ පිපිරිලා ගියා. රික්ටර් පරිමාණ 4.5ක භූමිකම්පාවක් ඇති වුණා. දැන් මේ මොන්ටිගෝමරි නැවේ තියෙන බෝම්බ ප්‍රමාණයෙන් 20% විතර ප්‍රමාණයක් තමයි ඒකේ තිබ්බේ. ඉතින් මේ වෙනකොට මේ කලාපේ ආරක්ෂාව තර කරලා තියෙන්නේ. කොච්චරද කියනවා නම් මේ නැවේ කුඹගස් පවා කපලා අයින් කරලා තියෙන්නේ. මේකත් දිරලා ගිහිල්ලා වැටුනොත් හරි ඒන ෂොක් එකට මේ බෝම්බයක් පිපුරුනොත් කියන බයට. මේ වෙද්දී පැය 24 පුරාම රේඩාර් මගින් මේ කලාපේ නිරීක්ෂණය කරනවා. පුංචිවත් දෙයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඉතින් කොච්චරද කියනවා නම් 3D තාක්ෂණේ පාවිච්චි කරලා ලේසර් තාක්ෂණ යොදාගෙන මුහුදු පතුලේ තියෙන නැවේ ස්ථාවරත්වය මයික්‍රෝ මිලිමීටර් මට්ටමින් නිරීක්ෂණය කරන තරමට මේගොල්ලෝ පරිස්සම් වෙනවා. හිතන්න දෙවන ලෝක යුද්ධ ඉවරලා අවුරුදු 80ක්. හැබැයි තාමත් එංගලන්තේ ඒකේ පරිප්පුව කනවා.
1: එහෙමනම් ඉතින් අපිට යන්න වෙලාවක් ඇවිත් තියෙන්නේ. අපි ලබන සතියේ පුරුදු විදිහට මුණ ගැහිමු. ඔබට ජයග්‍රහී සතිය. මම සප්න.
0: ගිලෙන්නද? සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මම නිශාන්.

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙ කපින්. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනව නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
4: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676252630.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bank-ේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Com Bank Digital Home Flash පර ආරම්භ කරන තැන්පතු සඳහා 100.25ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට් Medholy Fat Spread ඉතිරි රුපියල් 320යි. Manchi Super Cream Cracker ඉතිරි රුපියල් 60යි. Dilma Strong Tea ඉතිරි රුපියල් 185යි. Magic Fruit and Nut Ice Cream ඉතිරි රුපියල් 370යි. Kagel's Food City.
10: The Bank Sangrava. ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
11: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන් ද වගේ.
12: ඔව් මම හිතුවද එහෙම අහන්නේ ධර්මයනේ ඉගිල්ලන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවද? සමාවෙන්න ඒකත් අර ඉගිල්ලන්න පුළුවන් ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
13: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: වීකෙන්ඩ් සියත
15: දිවයින පුරා

0: වෙලාව හවස 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: දියේ කිලිමකින් දෙදෙනෙක් කුමරුට නානුවේ ප්‍රදේශයේදී දියේ කිලිමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි දියැලක දියනෑමට යාමේදී අනතුරු සිදු ඇති බවයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ඉරාන ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට අමෙරිකා මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මිසයිල් හතරක් එම නෞකාවට එල්ල වී ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ නෞකාව කක් දූප තසලින් යාත්‍රා කරමින් සිටියදී. නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරාන ඛනිජ තෙල් අපනයනයෙන් 90% මෙහෙවනු ලබන්නේ කක් දූපතේ සිටයි. පසුගිය 31 වනදා අමෙරිකා ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ AI වීඩියෝවක් මගින් සඳහන් කළේ දූපත පුපුරා යන බවයි. දූපතට ප්‍රහාරයක් එල්ල කළහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉරාන බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් දැනුම් දී තිබුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා, මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගල්ලංගුරුවල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවිතෙල් සඳහා වෙන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
4: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ.
3: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
4: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දා නීති නේද?
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆොසිටිව් වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. කීරි සම්බන් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
20: මොකද මේ වගේ කියන්නේ?
18: සෑම තැන ඇති සමට හමුව ඇති දෙහ
6: ජාතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: සහස් ලංකාවට වෙල්ලා කොමතන්න මාව හොයාගත්තේ.
21: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තේමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
2: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සිට අහන්න
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් flame retardant pramitiye purogamiya
6: thailand gyan sancharaka gamanantayak
7: habai adavetti thailand te pradhana pele vishwavidyalaya wala europa vishwavidyalaya wala tiena hama upadhi patamalawakma patan aran tiyenawa.
8: Hello, hi, mama Jason. Higher studies wala oya pitaradakata yanne innawana ekaṭa hariyanne thailand te mokada ekaṭa loku piyadamak yanne ne එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132177.
9: Cargill's Food City Satyante Aduma Mila Perliya Kolabonchi kilogram 1k velandapula mila rupiyal 600 ape mila rupiyal 460 Leeks kilogram 1k velandapula mila rupiyal 480 ape mila rupiyal 230 mema mila ganan pera danum dimakin toro wenas we haki mema dimuna walanguwanne September 5 sita 7 dakwa toka awasan nunuturu pamunai kondisi saitai.
10: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
6: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
11: උත්තරාංගික.
0: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සියතහන්න.
13: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියත අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාප්කාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න
0: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
1: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
0: අසන දහම පිළිපැතොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
1: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 10යි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනී.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගිල් සුට්සිරි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. හෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කගිල් සුට්සිරි.
10: කවුදත් කගිල් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 6044 අපිට වට්ස්ඇප් කරන්න.
15: චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු මහින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට දියගිලි තරුණයන් දෙදෙනෙක්ව මරුට බස්වලටත් කෘතිම බුද්ධිය ඇමරිකාවෙන් ඉරාන ඉන්ධන නෞකාවකට ප්‍රහාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඔක්තෝබර් නොවැම්බර් කාලයේ අන්තර්මෝසම් වැසි තමයි අපට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපි අපේක්ෂා කරනවා. උදේ කාලයේ මදින් පායලා පැහැදිලි අහසක් තිබිලා හවස දෙකේ විතර පස්සේ තමයි වහින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වැසි ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ පැහිර බෑම් වල ඇති වෙන වැසිත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නායෑම ඒ වගේ දේවල් එල්නිනෝ සංසිද්ධියත් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ තද වැසි ගං වතුරක් එමත් එන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඒක බැහැර කරන්න බෑ එකපාරටම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 10 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින්. LB සංමිත අමතන්න 0112200.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1132 1000. NIBM The City University, the place to be.
11: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදී. කොන්දේසි සහිතයි.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත ටීවී තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ලිට්‍රෝ ගෑස් මිල පහතට ආහාරමිල අඩු නොකරන බවට ආපනශාලා හිමියන් කියයි. මහින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට. බස්වලටත් කෘතිම බුද්ධිය. අමරිකාවෙන් ඉරාන ඉන්ධන නෞකාවකට ප්‍රහාර. වගකීම ඉටු කරන බවට කමිඳුගෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ගෑස් මිල පහත දැමුවද ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ කිරිතේ සහ තේ කෝප්පයක මිල පමණක් පහත දමන බවයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම පියවර ගත්තා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 100කින්. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,750ක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 815ක් ලෙසයි. කිරිතේ සහ තේ කෝප්පයක් හැර සෙසු ආහාර මිල පහත දෙමිය නොහැකි බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.
3: කිරිතේකේ මිල සහ ප්ලේන් ටීකේ මිල රුපියල් 5ක් අඩු කරලා අධිරණ විපාර බෝක්ස් සංතාවට ලබා දෙන්න තීරණය කළා තිබුණා. අද මාත ගමන රාත්‍රී 12 සිට සම්ද්‍රෝමි මිල චුට්ටක් විතර මස් මාළු කීර බිත්තර වෙන සිල්ම අයිතම් වල මිල චුට්ටක් ඉතිරි යන්නේ. නමුත් ඒ මිල පහළ යහට ගෙවන් අපේ විපාර බෝක්ස් ජනතාවට සාහනේ ලබා ගන්න පුරුදු වෙනවා.
2: ආහාර සඳහා මිල පාලනයක් පැනවිය යුතු බවයි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක සෛල සම්පත් සඳහන් කළේ.
4: ඇයි බැරි ආණ්ඩුවට වෙළඳ අමාත්‍යාංශයට පාරිභෝගිකට බැරි? ඇයි මේ රටේ ආහාර වලට මිල පාලනයක් දාන්න? දැන් ගෑස් මිල 100 අඩු වෙලා තියෙනවා. පොඩි දවස් වල ගෑස් මිල වැඩි වෙනකොට කෑම මිල වැඩි වුණා. ලයිට් බිල මේනකොට කෑම මිල වැඩි වුණා. ඇයි මේ කෑම වලට මිල පාලනයක් දාන්න බැරි? කිසිදු බිලක් දෙන්නේ නැහැ. කිසිදු ආකාරයක මිල සටහනක් කරන්නේ නැහැ. ඇයි මේව බලන්න බැරි?
2: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඒ අද පස්වරුවේදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ සාමාන්‍ය වාට්ටුවක නාමල් රාජපක්ෂ රඳවා සිටින බවයි. එම වාට්ටුවට සාමාන්‍ය පරිදි ආරක්ෂාව යොදා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා දිනකට පුද්ගලයන් 3 දෙනෙකුට අවස්ථාව හිමිවනු ඇති. අල්ලස් කොමිසම මගින් ඊ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිජ්ජවරුන් විසින් ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින් නියෝගය නිකුත් කළා. ආන්දෝලනයට තුඩුදුන් එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකා ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වුණා. ඒකාධිපතිවාදය හේතුවෙන් රට කඩාවැටීමට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමින්.
5: ඒකාධිපති පාලනයේ තීන්දුව తీරන තුල අද මුළු රටම කඩාවැටිලා, මුළු ජන සමාජයම කඩාවැටිලා. දැන් මේ විකෘති ආණ්ඩුවට, ඒකාධිපති ආණ්ඩුවට නායකත්වය ලබා දෙන අනුර කුමාර දිසානායක, ඔහුට තියෙන්නේ එකම එක අරමුණයි. ඒ අරමුණ තමයි සදාකාලිකවම තනි පක්ෂයක් අපේ රට ආණ්ඩු කිරීම. මුළු ආණ්ඩු පද්ධතියම, මුළු රාජ්‍ය පද්ධතියම එක පක්ෂයකට නියෝග හරහා ක්‍රියාත්මක කිරීම.
2: ආණ්ඩුවේ ජනප්‍රියතාව පහත යමින් පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ.
6: ගල්ලංගුරු වංචාව, ඒ වගේම කන්ටේනර් වංචාව ඇතුළු මේ හොරකම් ටික වහගන්න තමන්ගේ දූෂිතයන් ආරක්ෂා කරන්න මාධ්‍ය සම්දර්ශන වලට තව දුරට ජනතාව රවට්ටන්න බෑ කියන එක අනුර කුමාර දිසානායක මහත්තයට පැහැදිලිව කියන්න කැමති. දැන් ඔබතුමා පොඩ්ඩක් වැඩි යොන්නේ ඔය මාධ්‍ය වලින් දාන වීඩියෝ ටික බලන්න. එදා එනකොටම හાર્ට්ස් ආපු, තම්ස් අප් පාපු ඒ වීඩියෝ වලට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවනම් ඔබතුමාට දැනගන්න පුළුවන් ඔබතුමාගේ තත්ත්වේ.
2: ආණ්ඩුව తాවකාලික ක්‍රියාකාරකම් වල නිරත වෙමින් සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කළේ.
7: ආණ්ඩුවේ තියෙන එකම ව්‍යාපෘතිය තමයි මේ හොරු ටික වංචා කරන්න අපි දඬුවම් දෙනවා කියලා සතියෙන් දෙකෙන් මොන හරි මාධ්‍ය සංදර්ශනයක් දානවා. කවුරු හරි හිටපු මේ ඇමතිවරයෙකුට, එහෙම නැත්නම් වෙන කල් පුද්ගලයෙකුට, മന്ത്രിවරයෙකුට විරුද්ධව පැමිණිල්ලක් දාලා ඒ චෝදනාවල ගෙනල්ලා ඒගොල්ලෝ ඉදිරියේ දාන්න, එහෙම නැත්නම් මේ අධිකරණ ඉදිරිපත් කළා, උසාවියේ ඉදිරිපත් කළා ඉදිරියේ දාන්න කටයුතු කරනවා. ඉතින් ඒකෙන් තමයි ආණ්ඩුව යැපෙන්නේ. ඉතින් අපේ සමහර ජන කොටස් ඉන්නවා අපිට කණ්ඩ නැතත් කමක් නැහැ, මොන දේ ලැබුණ නැතත් කමක් නැහැ, මේ මොන හරි දෙයක් කළා මුන් හොරු ටික අපිරිය දානවනි කියලා ඉවිල්ලා යම් කිසි පුංචි තෘප්තියක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම తాවකාලික දේවල්.
2: ආණ්ඩුව විරුද්ධවාදීන් මර්ධනයට උත්සාහ දරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්සාගර කාර්යවසම් සඳහන් කළේ.
8: ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ප්‍රකාශයක් අරගෙන ඒ ප්‍රකාශය මත ඇප ලබාගත නොහැකි ආකාරයට නාමල් රාජපක්ෂ මැතිතුමාව බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. මේක සම්පූර්ණ නීතිය වැරදි විදිහට භාවිතා කරලා තමන්ගේ විරුද්ධවාදීන් මැඩලීම සඳහා කරන දෙයක්. නාමල් රාජපක්ෂ නෙමේ, අපි ඕනම කෙනෙක්ට කිසියම් හෝ වරදක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා නම් කරුණාකරලා උසාවියට ඒ චෝදනා පත්‍ර ඉදිරිපත් කළා, ඒ අනුව සාක්ෂි ඉදිරිපත් කළා, නඩු විභාගයෙන් පස්සේ දඬුවම් කරන්න.
2: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
9: ඩොලර් ලක්ෂ 8ක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට දුන්න කීම් දැන් ඒක කොහොමද කොමිස් මුදලක් වෙන්නේ? දැන් කොමිස් මුදල බෙදාගත්තේ ප්‍රියංකයි නිමල් පෙරේරායි. නිමල් පෙරේරා මහත්තයාට පුළුවන් ඒ තමන්ට ලැබුණු සල්ලි සුබසාධන සමිතියකට පරිත්‍යාග කරන්න, ක්‍රීඩා සමිතියකට පරිත්‍යාග කරන්න, දේශපාලන පක්ෂයකට පරිත්‍යාග කරන්න ඕනි නම් හිඟන්නේකට උනක් පරිත්‍යාගයක් කරන්න. තමන්ට ලැබුණු කොමිස් මුදල කැමැති ආකාරයකට වියදම් කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට පරිත්‍යාගයක් බාර ගැනීමත් නීති විරෝධී නම් දේශපාලකයන් විතරක් නෙවෙයි හිඟන්නත් අනාරක්ෂිත වෙනවා.
2: අපරාධ කරුවන් ඔවුන් සිදු කළ අපරාධ පිළිබඳ දැනුවත් බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
10: එකකට විවිධ දේවල් කියන්නට පුළුවන්. නමුත් අපි හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධය. ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්නේ. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නෝ අපරාධයට තමන් කොතර සම්බන්ධද කියන එක.
2: සංවර්ධන ව්‍යාපෘතිවල අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මල්වතුය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්. වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා. මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමඟ නැවතුණු පහළ මල්වතුය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා වුණා.
11: හැබැයි අවසානයේදී ජලාශයෙන් කුඹුරට වතුර ගීපුවම තමයි අපිට ප්‍රතිඵල එන්නේ. එතකන් අපේ මුදල් වලින් අපිට ප්‍රතිලාභ එන්නේ නැහැ. අපේ ගොඩාක් අපි මුහුණ දෙල තියෙන අත්දැකීම් නේ. අපි උතුරුමැද මහයල දේශ බැලුවත් අපි මුහුණ දෙල තියෙන අත්දැකීම් තමයි නේද? අපි විශාල මුදල් ප්‍රමාණයක් යොදවනවා. හැබැයි අපිට ප්‍රතිඵල එන්න වසර ගණනාවක් ගත වෙනවා. ඒකට අර මුදල් වල තියෙන ප්‍රතිලාභයත් අපිට නැතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ ව්‍යාපෘති සියල්ලම අපි ඉක්මනින් අවසන් කරන්න ඕන.
12: GSM එකකින් අපිට දෙන පොයින්ට් එක අනුව ඊට පොඩ්ඩක් එහා පැත්තේ අපි කලු කරලා හදනවා නම් ඒ හැමතැනම අපි වෙන වෙනම පර්මිට් ගන්න. එතකොට අපි සලකන්නේ කලුගල් මෝල් හිමියෙක් විදිහට සලකන තමයි පර්මිට් එක දෙන්නේ සර්.
11: ඔය ඔව සමහර වෙන්නේ නරක අත්දැකීම් නිසා. ඒ දුන්නාම සිද්ධ වෙන දේ තමයි ඒ සීමාව හරියටම බවුන්ඩරි එක සඳහන් වෙන්නේ නැත්නම් වෙන දේ තමයි. අපේ හැමදෙරේ වෙන ආයතන වැඩවලටත් මේවා ඊයේද වෙච්ච ඉතිහාසයක් තියෙනවනේ. ඒ නිසා තමයි මම මෙතන කරන්නේ. අපිට හරියටම බවුන්ඩරි එක නම් කරලා දෙන්න පුළුවන් නේ DHMB එකට. ඒකට එකලයිසන් එකක් දෙනවා. මෙන්න මේක තමයි බවුන්ඩරි. ඕගොල්ලන්ට
2: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ මේ දක්වා රුපියල් බිලියන 27ක ලාභයක් උපයා තිබෙනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඩීසල් අලවියෙන් අලාභයක් සිදුවන බවයි.
13: ලංකා කන්තල් නිදිගත සංස්ථාව මේ වසරේ මේ වන විට බිලියන 27ක ලාභයක් උත්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේදි කියන්න ඕන මේ ලාභය උත්පාදනය කර ගැනීමට හැකියාව ලැබුණේ ගුවන් තෙල් අංශය සහ ඒ වගේම නැව් තෙල් අංශය මේ වෙනකොට ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක ලංකා කන්තල් නීතිගත සංස්ථාවට ඉතාම වාසිසහගත තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඩීසල් කියන අංශය සංස්ථාවට යම් කිසි පාඩුවක් ගෙන දීලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම මේ වෙනකොට ඩොලර් ආදායමත් සමගම ඇතුවෙච්ච ඒ වාසිසහායක තත්ත්වය නිසා රුපියල් බිලියන 27ක ලාභයක් උත්පාදනය කරලා තියෙනවා.
2: ත්‍රිකුණාමලය කනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන ටැංකි 29ක් සංවර්ධනය සඳහා ආයෝජන කැදවීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
13: ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අතරින් TPTL කියන සමාගමට අයත් ටැංකි 61කින් 29ක් සඳහා ටෙන්ඩර් කැඳවීමක් මේ වෙනකොට තකස් කරමින් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ලියකියවිලි මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා යම් යම් තවත් අවසර ගැනීම කීපයක් අවශ්‍ය වෙනවා. ඒක ඉවරුනාට පස්සේ ඒක ටෙන්ඩර් එකක් විදියට ටෙන්ඩර් ඉල්ලීමක් පබ්ලිෂ් කරනවා. එතකොට එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආයෝජකෙක් පැමිණ ඉන්ධන ගබඩා කරලා ඔහු නැවත ප්‍රතිනවගත කරයි කියන ඒ සංකල්පය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ මගින් ත්‍රිකුණාමලය එනර්ජි හබ් එකක් විදියට ජනප්‍රිය කළා. එහෙන් ඩොලර් ආදායමක් ලබා ගැනීම සඳහා තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා විදේශ ආයෝජකයෝ මේ සඳහා පැමිණෙයි කියලා. එතකොට මේ අයිති තියෙන ලංකා කන්ත්‍රල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට.
2: සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ කර ඇති බව ලංකා සීනි පුද්ගලික සමාගම පවසනවා. එහි සභාපති අතුල කුමාර සඳහන් කළේ සාකච්ඡා කිහිපයකින් පසු සේවකයන් රාජකාරි සඳහා වාර්තා කළ බවයි. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව වසා දැමුණේ පසුගිය 28 වනදායි. ඒ සේවක වර්ජනයක් හේතුවෙන්. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් රාජකාරී කටයුතු වලින් ඉවත්ව තිබුණේ පසුගිය 25 වනදා සවස 2 සිටයි. මේ හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 වනදා සහ 27 වනදා යන දිනවලදී අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවකයන්ට නිවාඩු ලබා දී තිබුණා. පසුගිය 28 වනදා නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින්. එම දැනුම් දීම නොතකා සේවකයන් වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීම සඳහා දින නියමයකින් තොරව කර්මාන්ත ශාලාව වසා දැමුණා. සාකච්ඡාවට කිහිපයකින් පසු මේ වන විට කර්මාන්ත ශාලාවේ කටයුතු සිදුවන බවයි සභාපතිවරයා පැවසුවේ.
14: ඒ සාකච්ඡාවේදී ඔවුන් කරත්තේ පළගලා දැනට ලැබෙන වැටුප අඩු නැතුව ලබා දෙනවා නම් ඔවුන් වැඩ කටයුතු ආරම්භ කරන බවට ඒ අනුව තමයි ඇත්තටම කටයුතු කරේ. විශේෂයෙන් ඔවුන් තුන්වෙනි දවසේකට තිබ්බ රැස්වීමේදී පොරොන්දු වුණේ හතරවෙනි දවසේ තුල වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා. ඒකට වාර්තාව ලබා ගැනීම සහ අනිකුත් දේවල් වල යම් යම් ප්‍රමාදයන් සලකලා ඒක අනුව අවසාන වශයෙන් ඔවුන් එදා දවසේ ඇත්තටම වැඩ කටයුතු පටන් ගත්තේ නැහැ. අද දවසේ උදේ 6ට පටන් ගන්නවා කියලා තිබුණත් 6ට පටන් ගත්තේ නැහැ. හැබැයි මේ වෙනකොට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේගොල්ලෝ වැඩ කටයුතු ආරම්භ කරලා උක්කැඹරුම් කටයුතු පටන්ගෙන තියෙනවා.
2: දුරගමන් සේවා බස් රථවලට කෘතිම බුද්ධි තාක්ෂණය සහිත කැමරාවක් හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ උපකරණ අද සවිකිරීම සිදුවුණේ කොළඹ බෙස්ටියන් මාවත බස් නැවතුම්පලේදී. පළමු අදීරයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් පුද්ගලික බස් රථ 10ක් සඳහා උපකරණ සවි කළා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 10ක් සඳහාද මෙම විශේෂ කැමරා සවි කරනු ඇති. බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ හා රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැඩසටහනේ අරමුණයි. ව්‍යාපෘතිය මගින් බස් රථය ගමනාරම්භ වන අවස්ථාවේ සිට අවසානය දක්වා රියදුරුගේ තත්ත්වයන් නිරීක්ෂණය කරනු ලබනවා. ආසන බඳපටි නොපැළඳීම, රියදුරු වෙහෙසකර තත්ත්වයක් පෙන්නුම් කිරීම, දහවනය අතරතුර දුරකථන භාවිතය වැනි අනාරක්ෂිත ක්‍රියාවක් සිදුවන්නේ නම් ආරක්ෂක මෙවලම මගින් ඒ සම්බන්ධයෙන් කථන පණිවිඩයක් නිකුත් කිරීමට නියමිතයි. මූලික අදීරයේ ප්‍රගතිය මත සිසු බස් රථ වෙනුවෙන් මෙම කෘතිම බුද්ධි තාක්ෂණ උපකරණය සවි කිරීමට සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.
15: මේ නියම ව්‍යාපෘතිය අපි බස් රථවල කැමරා සවි කිරීමක් කරනවා බස් රථ ඇතුළේ සහ බස් රථයෙන් පිටත නිරීක්ෂණය වන විදියට. එහිදී අපි බලාපොරොත්තු වෙනවා මගින්ගේ ආරක්ෂාව බස් රථය තුල සහ පාරේ ධාවනය වෙද්දී බස් රථය කොහොමද ගමන් කරන්නේ. උදාහරණයක් ලෙස මාර්ග සීමිත වීති වලට අනුකූල නොවන පරිදි පාරේ දෙපැත්තට වෙනින් ගමන් කරනවාද වැඩි දේවල් අපි එතනින් නිරීක්ෂණය කරනවා. ඊට අමතරව අපි විශේෂිත කැමරාවක් සවි කරලා තියෙනවා. AI තාක්ෂණය ඔස්සේ රියදුරුව මොනිටර් කරන්න. මෙතනින් අපි බලාපොරොත්තු වෙනවා යදුරු සීට් බෙල්ට් පළඳලා තියෙනවද, අධික තෙහෙට්ටුවෙන්ද ඉන්නේ, යාට නිදිමත ගතියක් තියෙනවද වැනි දේවල් කැමරා තුන මගින්ම පිට විනීත රියදුරෙක් ආරක්ෂාකාරී ධාවනයක් සිදු කරලා මගින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න.
2: වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති මාර්ග රියනතුරු සංඛ්‍යාව 1767. ඉන් පුද්ගලයන් 1867 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නානුවය රදැල්ල ග්ලාස්ගෝ වතුයාය ආසන්නයේ පිහිටි නානුවය ඇලේ දිය ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. බියගොස් ඇත්තේ අවුරුදු 24ක සහ අවුරුදු 23ක වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්. හපුතලේ සිට නානුවේ වත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි තරුණයෙකු පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකු සමග දියනෑමට නානුඔය ඇලට ගොස් තිබුණා. එහිදී අදාළ තරුණයා දියේ ගිලි ඇති අතර අනෙක් තරුණයා ඔහුව මුදා ගැනීම සඳහා යාමේදී දෙදෙනාම දියේ ගිලි ඇති බව සඳහන්. පසුව ප්‍රදේශවාසීන් සහ නානුවේ පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී ඇලේ තිබූ ගැඹුරු වලකින් තරුණයන් දෙදෙනාගේ සිරුරු උස්වා ගත්තා. ඉරාන ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකා මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මිසයිල් හතරක් එම නෞකාවට එල්ල වී ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය එල්ල වී තිබුණේ නෞකාව කාක් දූපත අසලින් යාත්‍රා කරමින් සිටියදී. නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඛනිජ තෙල් අපනයනයෙන් 90%ක් ඉරානය මෙහෙවනු ලබන්නේ කාක් දූපතේ සිටයි. පසුගිය 31 වනදා ඇමරිකා ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ AI වීඩියෝවක් මගින් සඳහන් කළේ දූපත පුපුරවා හරින බවයි. දූපතට ප්‍රහාරයක් එල්ල කළ හොත් දැඩි ප්‍රතිචාර දක්වන බව ඉරාන බලධාරීන් ඊට ප්‍රතිචාර ලෙස දෙනුම් දී තිබුණා.
16: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. දෙරට අතර තරගාවලියට 20-20 තරග සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ඇතුළත්. පළමු 20-20 තරගය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පන්දුආර 20 කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් හා වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට එංගලන්ත කණ්ඩායමට එරෙහි පන්දුආර 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වුණා. පළපුරුදු ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමෙන් නවක ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවන බවයි කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ.
17: මගේ වගකීම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මම හිතන්නේ ඒක වයිස් කැප්ටන්සි එකක් නිසා වෙනස් වෙනවා කියලා. ඔව් ඇත්තටම ඒක අඩුපාඩුවක්. කණ්ඩායමේ හොඳම ප්ලේයර්ස්ලා සමහර වෙලාවට ඉන්ජරි එකක් වෙන එක. හැබැයි ඒක මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනම තැනක දකින්න පුළුවන් දෙයක්. ඉතින් සමහර වෙලාවට ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්ජරි වෙනවා. සමහර වෙලාවට මසල් ඉන්ජරි නිසා එලියට යන සිද්ධ වෙනවා ප්ලේයර්ස්ට. අලුත් ප්ලේයර්ස්ට චාන්ස් එකක් හම්බ වෙනවා එකෙන්. ඉතින් මම හිතන්නේ LPL ලේ හොඳට කරපු ප්ලේයර්ස්ට ඔපචුනිටි එකක් හම්බෙලා තියෙනවා. ඒ පොඩ්ඩක් කලින් අපි එංගලන්තේ බලා පිටත් වෙන. ඉතින් මං හිතන්නේ අපිට ඒ කාලය ඇතුළත කන්ඩිෂන් වලට යූස් වෙන්න පුළුවන්.
2: යලි සිරස්තල. ලිට්‍රෝ ගෑස් මිල පහතට ආහාර මිල අඩු නොකරන බවට ආපන ශාලා හිමියන් කියයි. මහින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට. බස් වලටත් કૃතිම බුද්ධිය. ඇමරිකාවෙන් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර. වගකීම ඉටු කරන බවට කමිදුගෙන් ප්‍රකාශයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
16: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: HBO හදන Harry Potter TV series එකේ අලුත්ම teaser trailer එක පහුගිය දා රිලීස් වුණා.
2: මේකෙන් අපිට Harry, Ron, Hermione ගේ characters කරන අලුත් actors ලගේ acting පළවෙනි පාරට බලා ගන්න පුළුවන්.
1: ඒ වගේම trailer එකේ Hogwarts වල මායා තොප්පිය නොපෙනී යන කබාය වගේ අපිට හුරු පුරුදු දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්.
2: මේ TV series එකේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Daniel, Emma Watson, Rupert වගේ අය නැතුව මේ අලුත් actors ලව අපිට හුරු පුරුදු නැති එක.
1: මේ TV series එකේ පළවෙනි season එකේ episodes 8ක් තියෙනවා. ඒ වගේම හොඳම news එක තමයි Harry Potter ආයෙත් එන්නේ මේ අවුරුද්දේ Christmas එකට.
0: Talk of the town.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
1: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි ඉන්න. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
0: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
1: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනව නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB finance වෙතින්. අමතන්න 0112 202 200.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 202 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත. 2. උතුරු මැද පළාත.
11: උත්තරාංගික.
0: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
0: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
13: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: රාත්‍රී 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

back-to-back love songs. Ek kata nte, pahe vinata.

සහෝදරේ, මගේ හිතේ නතර වෙලා තියෙන්නේ ගැඹුරුම තැනක. මං කවදාවත් ලෑස්ති නෑ ඔයාව මට අයිති නැතත්. මගේ හිතින් ඔයාව ඈත් කරන්න. ඉතින් තැන් හිනාවෙන්න. මං තැනටම ඔයාගේ වෙලා ඉවරයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
2: කළ තියෙන එකම දේ මහේත් රාජතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
3: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා, දේශපාලන දඩයම් කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මැතිඅමතුරුන්ගේ වත්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණා නේ. කොහොමද ඒව ගැන පරීක්ෂණ?
5: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂේ මර්ධනය කිරීම හොරුැල්ලීමයි දෙකක්.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆොස්සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 188යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
12: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, The Place to Be.
13: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: back-to-back love songs.
1: ස්පයාගන්න මට ඕන ඔය නළලත ආදරෙන් සිපගන්න.
2: මේරේ මොහල්ලේ මේ චාන්ද ජෝ ආයා හැ, ඊද ජලායා හැ, තුයි ඒ තෝ නයි.
1: මං ආසයි හේ නෝලකටත් මූනට වැටෙන ඔය කේරලේ එක්කින් එකයින් කරන්න. දීප්තිමත් අයස් දිහා බලාගෙන මගේ කන කම සොරවලින් ඔය හිත නිවෙන වචන මුමුණන්න. ආදරේ විතරක්ම පිරුණු ඔයාට තව තවත් ලං වෙන්න.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
4: නෙනේනා තොරුමා ඉන්න දෙනුඹ ගාවි
2: රැයක් පුරා විඳින පැයක්
5: රැදායයි ගීතයයි
2: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
6: හිනාවෙන්න මෙන්න වෙලාව
7: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
8: අහසින් වැටෙන එක
7: ඔව් කියනකෝ අහසින්
8: නෑ නෑ ඒක අපේ රටේ එකක්
7: කියනකෝ
8: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා
7: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගෙන පා අහසින් වැටෙන එක දීපින්දක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
9: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM Breakfast Drive
10: අනුග්‍රහය
11: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන
12: අඩුම මිලට කොහොමද දෙන්නේ
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැත් තියෙනවා.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
18: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0716666222 Prime Residences
19: America Exa Janapadaya Exa Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumix
1: Aluminium ona taram Alumix nam is taram
14: Supermet Dakunu Koreawen aanene kerana niyamita AZ again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10ka wagakima wahala gahanna වහලගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
7: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගෙන වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
3: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
11: experience එකකට නැල්වත් බට
8: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
16: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550
10: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
12: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
2: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
15: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
15: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
19: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
18: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
7: Nidas Pansika Aduma Masika Parikeyakata Audio System Ekak Karaganna
13: Avan Second Phone Deyak Adagewanna Ganna
20: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
21: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිම්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
22: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
23: සින්දු සියත අනුග්‍රහය.
24: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුලි සිංහලාරේ අංචාතරේ.
23: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
25: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
26: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
27: උත්තරාංගික.
25: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
28: යත පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
29: වීකෙන්ඩ් සියත.
30: සියත. දෙවයින පුරා

back-to-back love songs. මං දන්නවා ඔය මූණ හිනාව නැති කළේ මං ඈතකට ගිහින් ඔය හිතෙන් සමහර වෙලාවට ආදරේ කියන්නේ ළඟින් ඉන්න එකට නෙවෙයි ඈතකට වෙලා

ආසවලට බලාපොරොත්තුවලට මට අයියක් වෙන්න බැරි නම් හැමදාම මං කියන්නේ ඔය ඇස්සරට කඳුළු නම් මැනික තවත හේතු වන්න එපා මගෙන් මං ඈත් වෙන තරමට සැනසීම

0: සියද පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ප්‍රශ්න අහනවනේ ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ.
2: ඔය මම හිතුවද එහෙම ඒවා අහන්නේ කරන්නේ නෑනේ ඒ ඉගිල්ලෙන්න බැරි දෙද. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවා. සභාවෙන්ද ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
0: නෑ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම්පාටින් ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
4: සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 370යි කාගිල්ස් වර්සිටි
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.70133 අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි 9යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: යපෝ පොකට් මනි.
8: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ෆිනෑන්ස් අදුමෙන්න අදුම අරන් යන්න. අමතන්න 011 7400 100.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා Back to back love songs
1: මං ආසම හැන්ද යාම එනකොට ඔයාව මගේ ළඟින්ම තියාගන්න බිම් කළුවර වැටෙන කම්ම නැවතුමක් නැතුව ඇවිදින්න

ඔය මෙලොක කරන්න ආස හැම දේම කරන්න ආස හිතන ඕන තැන කැවිදින්න කොටින්ම කිව්වත් ඔයාගේ සතුට ගැන විතරක් හිතන්න මනින්න ඔයා ගාවින්ම ඔයාට අයියා කියලා හැමදාමම.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගල්ලඟුරු වල හිඟයක් කෙනෙක්. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවි තෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවි තෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනී අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026/NIBM, where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132000. NIBM The City University, the place to be.
10: Weekend Seatha
11: Divaina Pura.

0: back-to-back love songs.
1: අස්මානෙට පේන හැම තැනකම ඔයාවම පේන අරගෙන සුළු විසුළු කරන්න හිතනවා මට. ඔය හිනාව මතකෙට ගේන හැම දෙයක්ම. ඊට පස්සේ සැනසීමක් කොහෙන්ද මට? සැනසීමක්.

වලට ඔයා ඇතයි. අපි මොන කැවන තැන් වලට මට අයම යන්න බැරි තරමට මං අසරණයි. මුළු ජීවිතේම ඔයා කරගෙන හුස්ම ගත්ත මං අත වෙනකොට ඔයාටම

0: අයිනන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: ආදරයට, ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්.
5: රැදායයි,
0: ගීතායයි. සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: කාගීල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. වණ්ඩක්කා කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 160යි. මෙම මිල ගණන් පෙර දනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සිට 7 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත. 2. උතුරු මැද පළාත.
8: උත්තරාංගික.
9: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යප පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

වගේ වෙන්න කියලා. මං ඉල්ලන්නෙත් නෑ මාව අතාරින්න එපා කියලා. මට ඕනේ එකම එක දෙයයි, ආදරෙන් පටන් ගත්ත අපි බැඳීමට.

0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: මෝ ප්‍රශ්න තියෙන ලෝකේ කපී. හැබැයි අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනව නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ. අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා. සිය ශ්‍රී ලංකා 0770455111.
4: ඔව් ප්‍රශ්න අහනවනේ ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ.
5: ඔව් මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ නෑනේ. ඉගිල්ලෙන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවද? සමාවෙන්න ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන් ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නෑ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: Brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 amatanna wasara 23 ka nobindunu vishwasaya
8: oba nama vyaparayeka himikaruweku nam eyata goliya piliganeemak laba ganeemata asama sama avasthawak 0771331000 ankaya amata ayadum karanna BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: back-to-back love songs.
1: ඔය ලස්සනටම හිටිය එදා මනමාලියක් වුණ දවසේ මං දන්නවා මට බැරි වුණා. මල් පෙරුණ එලුකු පුටුවේ මනමාලයා විදිහට ඔයාට යහපැත්තෙන් ඉන්න. ඒ වගේම ඔයාටත් බැරි වුණා මාව විශ්වාස කරලා මාත් එක්ක එන්න. ඒත් දන්නවද මැනිකා, මොන දේ වුණත් ඒ දේ උනේ හොඳට. මොකද ඒකෙන් වැඩි උනේ අපි වෙනුවෙන් අපේ හිත්වල තියෙන ඉඩ.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඔක්තෝබර් නොවැම්බර් කාලයේ අන්තර්මෝසම් වැසි තමයි අපට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපි අපේක්ෂා කරනවා. උදේ කාලයේ මදින් පායලා පැහැදිලි අහසක් තිබිලා හවස දෙකේ විතර පස්සේ තමයි වහින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වැසි ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ පැහිර බෑම් වල ඇති වෙන වැසිත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නායෑම ඒ වගේ දේවල් එල්නිනෝ සංසිද්ධියත් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ තද වැසි ගං වතුරක් එමත් එන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඒක බැහැර කරන්න බෑ එකපාරටම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: මිස් හොද්ද කුල්ද
3: කුල් මොකද මම හොට්නේ
2: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයිත් වගේ
3: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
4: ඕ මයි ගොඩ්
2: ඔඩේ මිස් සුදු කොච්චි
5: හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි කොච්චි
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
2: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
3: නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 392 377. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
8: Amme, man thamai me sare wediyenma lakunu ganne.
9: Nene, man thamai wediyenma ganne.
2: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttar denne kiyala.
9: Hariyata uttar dunnot rupiyal 5000 ut thammana.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
14: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
16: මොකද මේ වගේ කියන්නේ?
14: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
17: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Asset Line Finance Best Bike එකට Best Deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න වින්වයි 114 700.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකො අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකො.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානහ උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද වෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
16: real මපට experience එකකට හැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
20: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115 880 400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
25: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
29: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
30: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
31: Avance ticket ona deyak ada gewanna ganna
32: Avance ticket tika pay
33: Vishwasay arakshawa saha ehelama pratilabha samagin commercial bank wis thawara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
34: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
35: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයළඟට වෙන අය ලඟ වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
1: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න.
4: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
5: උත්තරාංගික.
6: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙ කපින්. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
4: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
5: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරිද නේද? ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සභාවෙන්ද ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැනගන්නම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
6: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
1: Weekend Theater
8: Theater Divine Apura

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 0712 427 777. Miss හොඳ කුල්ද
1: කුල් මොකද මම හොට්නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති.
3: Oh my god
2: ඔඩි මිස් සුදු කොච්චි
4: hot and spicy with sudu kochi kochi
5: mon siyatama havas dekata sudu kochita
2: miss miss excuse me miss
1: no no no umma nan short time ekedi vitarai
6: siyata teli depaya aluth kalawakata teli natya pelak balanna
7: mawa dakala hanguna ne
8: hanguna
9: කළු
6: සුදු සහ පැතලි චරිත එකම වේදියක එක

0: දුකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින කරයක්.
1: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්.

0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
0: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අන්න
4: ලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
5: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්කාරේ
5: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත 2. උතුරු මැද පළාත
9: උත්තරාංගික
7: ඉස්කෝලේ හත වසරින් ගෙන ගංග දෙහිවල කෙමින්දි නුදාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යාත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: Weekend Theater.
1: Theater, Devaina Pura.

0: සියද පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ජීවිතේ පැවැත්ම ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
2: බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි. හැබැයි අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා. ඒක වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා.
1: අසන දහම පිළිපැද්දොත් පතන නිවන ලං කරගන්න පුළුවන්.
2: කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ.
4: විතුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
10: මන්නම් හිතන්නේ නැහැ.
8: දකින හිින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.
13: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: baby. Yeah, this ain't no joke. You can't play with us, man. Stop playing.
1: සියත හගෙනින්න වෙලාව අලෙමු තුනයි විනාඩි 1

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේ.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකල් ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ